සුබම සුබූ දෑසනක් පුංචියාලුවන්ට ඔන්න අදත් ඇවිල තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑස නරගෙන මන්දන්නව හැම දෑමුදේ හයට ඔයා මාව අහන්න එනවා කියලා. එනම් ඉතින් අදත් ඔයාට දැනගන්න ඉගෙනගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. උදේ 7 වෙනකන් දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මේ පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන.

0: තදින් අල්ලගෙන ඉත්ති අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරිද්දී. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: පැඩි පැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යතේ
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් නැතේ
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: පුංචි පොඩිත්තු දන්නවද, මේ ලෝකෙ ඉන්න හැමෝටම මොකක් මහරි දක්ෂතාවයක් තියෙනවා. අන්න එහෙම දක්ෂ පොඩිත්තන්ට තමයි විසේකාර පොඩ්ඩු විශේෂාංග අපි වෙන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතා මේ පැත්තට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු ඍතු කී චන්ද්‍රසේන.
2: පුංචි ලොකු කතා එක්ක
0: විසේකාර පොඩ්ඩෝ.

හරිම ලස්සනයි. ඔයා කොහොම දෙයක් දක්ෂතාවයක් අපිට එවන්නේ? හරිම සරලයි. 0.718.89.3.89.3 කියන අපේ වට්සප් නම්බ එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, කතන්දරයක්, එහෙම නැත්නම් කතාවක් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම ලිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට තියෙන්නේ ඔයාගේ නිර්මාණය අපිට එවන්න මෙන්න මේ ලිපිනයට. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන ලිපිනයට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම ලිදක්වන්න.

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
4: වැට
3: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ
4: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට ඔන්න තව සුට්ටක් ගිහද ගන්නවා සුට්ටක් ගිහද ගන්නවා දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ එහෙම කරන්න වැට දුවවන කට්ටිය
3: ඉන්නවා තාප්ප ඇවිදිනවා නේද
4: ඔව් තාප්ප ඇවිදිනවා
3: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ
4: ඔව් එළියට
3: උඩට යන්නේ
4: නැහැ නෑ ඇතුළට යන්නේ
3: මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show
5: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න විශේෂයෙන් ගර්භණී මව්වරුන් කුඩා දරුවන් වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
7: උංචි පොඩ්ඩ දන්නව නේද ලෝකේ ගොඩාක් භාෂාවන් තියෙනවා. ඒ භාෂාවන් එකිනෙකට වෙනස්. ඒව හරි ලස්සනයි. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන ඔයාට දැන් පුළුවන් ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි ඉගෙන ගන්න. අද අපි ඔයාට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවෙනුයි ජපන් භාෂාවෙනුයි පුංචි පොඩ්ඩොන්ට හම්බ වෙන කට්ටියට සුබ පතන්නේ පිළිගන්නේ කොහොමද කියලා අපි අද ඉගෙන ගමු. එහෙනම් මේ පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැන්ග්වේජ් පාසල. පුඩ්ඩන්ගේ ලැන්ග්වේජ් පාසල.
8: හා ජි මේ මා ෂි තේ හජිමෙ මාෂ්තේ හා ජි මේ මා ෂි තේ හජිමෙ මාෂ්තේ
9: නයිස් ටු මීට් යු
8: ඕ හා යෝ ගෝ සා ඊ මස් ඕ හා යෝ ගොසයි මස් ඕ හා යෝ ගෝ සා ඊ මස් ඕ හා යෝ ගොසයි මස්
9: ගුඩ් මෝර්නින්
8: කෝ න් නි චි වා කොන්නිචි වා කෝ Konnichiwa. Konnichiwa.
9: Good afternoon.
8: Konbanwa. Konbanwa. Konbanwa. Konbanwa.
9: Good evening.
8: Sayonara. Sayonara. Sayonara. Sayonara.
9: Goodbye.
8: Arigato gozaimasu. Arigato gozaimasu. Arigato gozaimasu. Arigato gozaimasu.
9: Thank you.
8: Irashaimase. Irashaimase. Irashaimase. Irashaimase.
9: You're welcome.
8: Daijoubu desu ka? Daijoubu desu ka? Daijoubu desu ka? Daijoubu desu ka?
9: Are you okay?
8: Ogenki desu ka? Ogenki desu ka? Ogenki desu ka? Ogenki desu ka?
9: How are you?

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burn subodas nakavala udasana hada.
2: Supreme Radio the welcome show.
1: Satya davas pahema udey hatata.
2: The welcome show.
3: Anugrahaya.
4: Wartha pita wartha tabeme koti ate NLV tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supirita galaba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane binadi gena obat koti patiyak wan.
5: Engineeru ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
8: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
7: ඉවරයි අද.
3: අහ් කවද දැක්ක හිනේ?
8: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
3: ඕවා දබුම ඔබක හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට.
9: සින්දු කෆේ with Nimesha. 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: ඔන්න විදිර තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන ඉවර වෙන්නේ. හෙටත් අනිවාරෙන් උදේ හයවෙද්දී ඔයා එන්න ඕනේ මාව අහන්න. එතකන් අම්මල කියන දේවල් අහලා ගුරුවරු කියන දේවල් අහලා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගිහින් එන්න. ඔයාට සුබම සුබ දවසක්.

0: අයිබෝන් සුබදස්සනක වෙලබදේ හතයි විනාඩි දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: You're listening to the Welcome Show.
2: අනුග්‍රහය
3: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
4: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
5: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: උදෑසනයි විනාඩි 8යි දැන් බලාව සුබ උදෑසනක් හැමෝටම සුබ උදෑසනක් චාමරයි බොහෝ වේවා
1: අයබොන්නි පොයිබුවන් සුබ උදෑසනක් සුබ දවසක් සුබ සතියක් නේද
0: අද ජූලි මාසයේ 20

0: දවස් ටිකත් හරීම ඉක්මනටම ගෙවිලා ගිහින් තියෙනවා. තව දවස් කිහිපයි තියෙන මේ මාස ඉවර වෙන. ඉතින් කොහොම වුණත් අද දවස සුන්දර විදියට පටන් ගන්න. සමහර විට ඔයා ආදෝදේ පටන් ගත්තේ ප්‍රශ්න ගොඩක් එක්ක වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් hina වෙලා ඔයා වෙනුවෙන් ඉන්න උත්සාහ කරන්න. මොකද ඔයා වෙනුවෙන් කවුරුත් ඉන්නේ නැහනේ. ඔයා වෙනුවෙන් ඉන්නවා විතරයි. ඉතින් ඒ නිසා දවස පටන් ගන්න. ඔයා වෙනුවෙන් මේ දවස පටන් ගන්නවා කියලා හිතලා. එතකොට ඉතින් ඔයාට තරහ එන්නේ නැහැ, කේන්ති යන්නේ නැහැ. මොකද ඔයා වෙනුවෙන් දවස පටන් ගන්න තියෙන්නේ.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන් ඉතින් සුබවාදී බලාපොරොත්තු ගොඩක් තියෙනවා ජීවිතේ. වගේම තමයි ඉතින් ඒ දවසේදී පාපන්දු ලෝක කුසලානේ. කියන්නේ අද පාන්දර ලංකා වේලාවන් ගත්තොත් එහෙම නේද? පැය 3 ඉතින් වසර 16කට පසුව FIFA ලෝක කුසලානේ තමන්ගේ රට ඉදිරියේ නම සටහන් කරගන්න ස්පාඤ්ඤ කණ්ඩායමට පුළුවන්කම ලැබුණා. ඉතින් ලෝකේ බොහෝ දෙනා අවධානයෙන් බලාගෙන හිටපු නේද? ලෝක කුසලානේත් ඉතින් ඒ විදිහට අවසන් වුණ අපි ඒකනත් ඉස්සරහට කතා කරමු.
0: ඒ අතර මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් යන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන එකතු වෙලා ඉන්නවා කියලා. ඒ වගේම තමයි මෙල් ඩෝල් ගැන මතක් කරන්න තෝනේ. හොඳ කැස්ස හැම වෙලාවෙම අඟපත වේදනාව එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් පාවිච්චි කරන්න කියලා ඔයාට මතක් කරනවා.
1: එහෙනම් ජය වෙන්න සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි එහෙනම් වැඩේ පටන් ගන්න. උදේ 10 වෙනකන් එහෙනම් දිගටම එකතු වෙන්න. ද වෙල්කම් ෂෝ සමග
0: ලස්සනම සෙන්දුත් එක්ක කතා කරකුත් අද තරම් ඇවිත් තියෙන්නේ. ඒ නිසා දිගටම ආගෙන ඉන්න.
1: ජය වේවා. එහෙනම් මං චාමර,
0: මම නිපුනිකා.

0: තදින් අල්ලගෙන ඉත්ති අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරිද්දී. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: පැඩි පැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
2: සියක්ම ඔබ යතේ
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් නැතේ
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: ලිතුවේනියාවේ රැකියාවක් කරන් දෙන්නම් කිව්වද?
1: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
0: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය, කසාගල ග්‍රීන් සුප, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල, ගණේමුල්ල, නාරම්මල සහ ගම්පොළ.
4: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: බොරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
4: Back to back සින්දු අහන්න.
7: Let's go.
3: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
9: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතේ සරු කරගන්න හොඳ අත්දැලක්. සෑහෙන දුක්ඛින්දරන ජීවිතයක් තියෙන. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතේ හදාගෙන තියෙන්නේ.
8: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
10: Supreme Radio. Wakil anda, wakil rakyat.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදේ 7යි විනාඩි 27යි දැන් බලව මතකයන් දෙවල් ටිකුත් තේනවානේ. අද කාලගුණේ ගැන මේ මතක් කරේ නැහැනේ චාමර අපි. අද
2: කාලගුණේ නේද?
1: සමහර පැතිවලට වහිනවා. කොළඹට වහිනවා.
2: සමහර පැතිවලට වහිනවා කියලා තමයි කියලා තියෙන්නේ.
1: ඒ කියන්නේ අද මේ කොළඹට උදේ ඉඳන් සැරිසරේ වහිනවා නාගෙනාවේ අද.
2: සමහර තැන්වලට වහිනවා නේද කොළඹත්. හොඳයි ඉතින්. හැබැයි ඉතින් දිවයින අනිකුත් ප්‍රදේශවලට න ලොකු වෙහිබර කාලගුණයක් ගැන තියෙනවද නැද්ද කියලා බලමුකෝ අපි.
1: සමහරකට ඒ වගේ පැතිවල ටිකක් අඩු ඇති චාමර. හැබැයි ඊ කුරුණෑගලටත් වැස්සා.
2: කාලගුණ අනාවැකේ තියෙනවා නිපු. අද දවසේ බස්නාහිර සබරගමු වයඹ වගේම මහනුවර මාතලේ නන්නේ නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසිවර කීපයක් ඇති වෙනවා කියලා. පසර දෙකෙන් පවන පසුව අම්පාරය වගේම මොනරාගල දිස්ත්‍රික්කවලත් වැසි ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. අනිකුත් ප්‍රදේශවලට මධ්‍ය කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට සහ උතුරු මැද මධ්‍යම පළාත් වලට වගේ සුළං තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. වැසි තත්ත්වයක් පිළිබඳව කියලා නැහැ මධ්‍ය කඳුකරේ ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලට.
1: වැසි තත්ත්වය තියෙන්නේ මේ බස් අදානාවේ කිහරි.
2: අදා නැවකේ හරි
1: බස්නාහිරට මම කියන්නේ يعني කොළඹට හරි යනවා.
2: කොළඹට හරි ගමට කැකිරි.
1: ගමට කොහොමද මේ කාලේ කැකිරි?
2: කොළඹට වැහි ගමට හුලා.
1: ගමට හුලා. මේ එක නෙමෙයි දැන් ඔය වැස්ස නිසා එක එක වසංගත කොහොමද ඇති වෙනව අර නේද? මේ දවස් ටිකේ නිවුස් බලුවාම පස්සේ අපිට පේන්නේම මේ මොනවාද ඩෙන්ගු බෝ කරපු තවන් දාපු තැන් විතරයි. ඒක දිගටම තවන් දාපු තැන් හොඳට අර මාල් ටැංකි වල හැම ලකුවට මේ ලස්සනට මදුරු පීන ඉන්නවා තමයි අපිට වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ.
2: මාළු ටැංකි නෙමෙයි මදුරු
1: අවධාන යොමු කරන මාළු ටික නැත්තම් එහෙම වැඩිපුර බලන්න ඕනේ. හරිද? මේ කොහොමුණත් දැන් ඔය උණ කැස්ස හැම්බිරිසාව මේ දවස් එකේ හැදෙනවා. සමහර අයට ඔළුව කැක්කුම තාම අඩු වෙන්නේ නැහැ චාමර. එක දිගට මුලකක්කෝ මෙහෙම තියෙනවා. එක දිගටම අඩු වෙන්න තු තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගිහින් බෙහෙත් ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් මේ වෙලාවේ හදන කියමුකෝ.
2: ඔය తాවකාලිකකම අතර අපිට එදිනදා හදන ඔලුව එකක්ම තියෙනවනේ නේද?
1: අන්න ඒක තියෙනවනේ.
2: ඒක අපි දන්නවා මෙලොව මේ සංසාරයකට වැඩක් ඇතුළු එකක්ම කුන් නෙවෙයි. හැබැයි ඒක හැදෙන්නේ නැති වෙලාවකුත් නෑ නේද? ජීවිතේ වැදගත් කියලා මොකක් හරි තිබ්බොත් ඔය ඔලුව එකක්ම කොහොමත් හැදෙනවම තමයි
1: අපිට. ඔව් මොලේ තියනවා කියලා පොඩ්ඩක් මතක් කරන්නේ ඒව හැදෙනවා ඒව. ඇඟපත වේදනාව එහෙම හවසට තේනවා. නිකන් බර වැඩක් කරන්න ඕනේ නිකන් ඇඟපත තලවා දාලා වගේ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙන නම් අනිවාර්යෙන් මෙල්ඩෝල් පාවිච්චි කරන්න. මෙල්ඩෝල් වලට පුළුවන්කම තියෙනවා ඉක්මන් සහනය ලබා දෙන්න.
2: ඒ වගේම තමයි ඉතින් මතක් කරන්න ඕනේ මෙල්ඩෝල් ගන්න පැරසිරම විශේෂයක් විදිහට ඔෆිස් එකේ පර්ස් එකේ අනිවාර්යෙන් මතකතුව ළඟ තියාගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නෝ. හරි මේ සතියේත් අද දවසත් ඉතින් ඔයාට ওই ප්‍රශ්න වලින් මිරිකලා නේද? හෙම්බත් වෙලා බැට කාලා තව මොනවද වෙන්න තියෙන ඔක්කොම වෙලා නම් ඉන්නේ දවසේ වියදමට හොයාගන්න නැතුව කීයක් හරි.
1: නරහිස්තුවාල කරගෙන
2: ගුටි කාලා නේද? එහෙමත් වෙනවනේ අපිට. බිරිඳකින් ගුටි කන්නවන සමහර ලාරණ කුඩ පාරවල් එහෙමත් ඇති වෙනවනේ සමහර ලාට සමහර ස්වාමි පුරුෂයන්ට එහෙම
1: ගෘහස්ත හිංසනේ දැන්
2: අඩු වෙලා කියලා තමයි කියන්නේ මේ පැත්තේ.
1: එහෙම අපි එහෙම වයිෆ්ලා විදිහට එහෙම හස්බන්ඩ්ට කඩදර කරන්නේ නැහැ සාමර.
2: නෑ.
1: ඒ අර පැත්තේ මේ පැත්තට පොඩ්ඩක් ආවොත් තමයි පොඩි හරි මේ බාධකයක් ආවොත් තමයි පොඩ්ඩක් කඩදරයකට ලක් වෙන්න වෙන්නේ. එහෙම නැත්නම් වයිෆ්ලා කියන්නේ අර අහිංසක ප්‍රජාවක්.
2: ඔව්.
1: එහෙම කිසිම කරදරයක්
2: නැහැ. නෑ
1: එහෙම නෑ.
2: අද සම්පත ලොතරැයි ගැන තමයි මේ කියන්න හදන්නේ.
1: වැරදි කතා කියන්නේ පහරද වයිෆ්ලා අහිංසකයි සල්ලි තියනවා නෙමෙයි ආදරේ තියනවා නං හරිද? ආදරෙත් එක්කම සල්ලි පොඩ්ඩක් තියෙනවා.
2: ඉතින් මේ කොව මොන ප්‍රශ්න තිබුණත් කමන්නෑ. අද සම්පත ලොතරැයි ගන්නකෝ අද දවසේ දෙන ප්‍රශ්න ටික විසඳ ගන්නවට හොඳ අවස්ථාවක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා
1: දෙන්නේ.
2: මහජන සම්පත දිනුම් මාරෙන් තමයි මේ ජයග්‍රාහක තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගැලපුණොත් රුපියල් 250,000ක්
1: තියෙනවා.
2: අවසාන අංක 4 ගැලපුණොත් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපුණොත් රුපියල් 4,000ක් දිනා ගන්න පුළුවන් වගේම සෙසු තෑගිත් තියෙනවා. අද වියදමට කියාපුම ලොතරැයි තමයි අද සම්පත ලොතරැයි
1: කියන්නේ.
2: අරගෙන බලන්න ඔයාගේ ජීවිතයේ අද දවසේ තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න විසඳුමක් තමයි මේ ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දීලා තියෙනවා.
1: ඔය ගෘහස්ත හිංසනේ වෙනවා කියනවා නම් චාමර ඒක අඩු කරගන්න හරි ක්‍රමවේදයක් තියෙනවා.
2: මොකක්ද කියන්න බලන්න.
1: වයිෆ්ගේ බඩ පිරෙවුවා නම් ඇති.
2: අනිවාර්යෙන්. බඩ විතරනේ හිත පුරවන්න තෝනේ දින්නේ.
1: ඔව් හිත පුරවන්නත් ඕනේ. හිත පිරෙනවා එවේම බඩ පිරුණා. මට වගේ නෑ. සාමාන්‍ය මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙගෙනා වගේ දැනෙච්ච ගම ওই චොකලට් එකක් ඊට පස්සේ ආපහු බිස්කට් එකක් ඊට පස්සේ ආපහු මුරුක්කු ටිකක් නේද? ඒ වගේ දේවල් ටික කුස්සිය පිරෙන්න එක කුස්සියට හරි ලස්සන මොනා හරි දෙයක් ගෙනාවත් එහෙම වයිෆ්ගේ හිත හරි පිරිලා. මොකද ඒ තරම් හරි මෝඩයි අපේ වෙ ඉන්න වයිෆ්ලා. මේ මම ඇතුළුව හරි මොකද අපි අර පොඩි වචරයට පවා පොඩි දෙයකට පවා හරියට රැවටෙනවා. ඉතින් ඔයාලට වෙන්න තියෙන ලොකු ප්‍රශ්නයක් ඒ වගේ දෙයකින් හරියට වළක ගන්න පුළුවන් ගැටලුවක් නෑ. හරි අපි හරි අහිංසක හරි මෝඩ ප්‍රජාවක් නේ.
2: බිරින්දෑවරු එක්කරගෙන යන්න කසාගල ග්‍රීන් සුපේකට ඇති වෙනකන් ඔය එන්න කියලා දාලා ඔයා එන්න.
1: එහෙම එන්න බෑ. පොඩ පැත්තක වාඩිලා සල්ලි ටික තියනවානේ එක වයිෆ්ට කාඩ් එක දීලා ඉන්නවා.
2: අනිවාර්යයෙන්. ඉතින් කසාගල ග්‍රීන් සුපේකට යන්න මොකද ඉතින් ගෙදරට අවශ්‍ය කරන හැමදේම තියෙනවනේ එතන නිපු නේද?
1: කියන්නේ
2: අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේ ග්‍රොසරි අයිටම්ද හැමදේම ඉතින් එතන ගන්න පුළුවන් කමක් තියෙනවා. කියන්නේ රෙදි අනම් මනක් නැහැ.
1: ඔව්.
2: ඒ කියන්නේ සුපිරි බැලන්ස් සල්ලක තියෙන හැමදේම මට ගන්න පුළුවන් කමක් තියෙනවා.
1: ඔව් ඒ ටික ගන්න පුළුවන්. එතකොට ඉතින් වයිෆ්ගේ හිත ඉබේම පිරෙනවා. මොකද ඔය වයිෆ්ලා මේ තමන් වෙනුවෙන් දේවල් නැති වුණත් කුස්සිය තමන්ගේ කියලා හිතාගෙන ඉන්නවානේ චාමර. ගෙදර තමන්ගේ කියලා හිතාගෙන ඉන්නවානේ. ඒක හස්බන්ඩ්ගේ ගෙදර හැබැයි තමන්ගේ කරගෙන ඉන්නවානේ ඉතින්. ඉතින් එහෙම ඉන්නවට මම වෙනම ගානක් දෙන්න ඕන මන්නම් කියන්නේ ඉතින්.
2: එහෙම
1: වැටික් කරගෙන ඉන්නවා. ඉතින් එයාලට තියෙන්නේ තමන්ගේ ගෙදර තියෙන අඩුපාඩු ටික පුරවන එක තමයි ලොකුම සතුට වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කසාගල ග්‍රීන් සුප් එකට යන කසාගල ග්‍රීන් සුප් එකට ගිහිලි ඉවර වෙලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට අත්‍යවශ්‍ය කරන භාණ්ඩ ආහාර ද්‍රව්‍ය මේ හැමදේම මිලදී ගන්න. ශාකා තියෙනවා මේ වෙනකොට ලංකා වටේම දාන්න තමයි ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ. ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල තියෙනවා. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබන්ධ කසාගල ග්‍රීන් සුප් වෙත අදම ගොඩ වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01162 864 012 02 864 012 12.
2: කතා කරලා වැඩි විස්තර දැනගන්න කසාගල ග්‍රීන් සුප් අලුත් තැනක් අඩුම මිල.
1: එහෙනම් අපි යමුනේ කෙටි විරාමයකට.
2: වෙලාව මතක් කරා නම් උදේ 7:31 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකා විදරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29. සමුරුමලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0877-600-1022.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බාවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: 89.1 89.3 Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: හතයි විනාඩේ 39යි දැන් බලාව. අපි අඳලා ඇස්තු වෙන අද දවසේ දීපුවත්පත් සිරස්තල මොනවද කියලා බලන්න.
2: සිරස්තල නම් ගොඩයි නේද? අපි තෝරගත් සිරස්තල කීපයක් කියමු අදත්. ලංකාදීපයේ මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා. රැකියා පුරප්පාඩු පිරිලා පළපුරුදු සේවක හිඟේටත් පිළියමක්, රජයේ සේවකයන්ට වසර දෙකක සේවා දිගුවක්. ප්‍රශ්නාර්ථයකුත් තියලා තියෙනවා හැබැයි ලංකාදීපයේ. පොලිසියට 40,000ක් තව හිඟයිලු. ඒ හිඟයත් පියවන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ.
1: කොහොමද සමහර මේ දවස් දෙකේ මේ ගැසන් මගින් ওই හිඟ දේවල් ටික නිවැරදිව කරන්න ගමන් තියෙන්නේ. ඉතින් ඔබ මේ ගැන හැම අවධානයෙන් ඉන්නවා නම් ගැසට් එකේ මොනවාද පුරප්පාඩු තියෙන්නේ, මොනවල්ද යන්න ඕනේ. මම දැක ගොඩක් තැන්වල මේ පුහුණු අයත්පත් මේ බඳවා ගැනීම සිදු කරන ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාරේ ගැසට් එක පොඩ්ඩක් අරගෙන බලන්න. ඔයා උසස් පෙළ නිවා කරලා ඉන්නවා නම් මොකද උසස් පෙළ නිවා කරපු අයටත් ගොඩක් වෙලාවට රැකියා ඇතන තිබ්බා. ඉතින් මේ ගැසට් එක බලන්න. මොකද ඒගොල්ලෝ සමහර ඒවා සමහර මේ අර ඩිග්‍රී එක ඩිප්ලෝමා එකට අමතර ට්‍රේනින් කට්ටිය ගන්නවා මේ විශේෂයෙන්ම උසස් පෙළ නිමා කරලා එහෙම ඉන්න කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට ඊට පස්සේ අධ්‍යාපනය හදාරන ගමන් මම හිතන්නේ රැකියා ශාස්ත්‍රය යන්න පුළුවන් කමක් තියෙනවා. මම හරියට මේක දැක්කේ නැහැ. හැබැයි මම දැකපු තැන්වල ඒ වගේ ඒවා තිබ්බා. ඉතින් ඒ නිසා මේ ගැසට් එක එහෙම අරන් බලන්න මොනවා තියෙන රස්සා කියලා.
2: ඔව්. වඩාත් ගුණාත්මක රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා ජේෂ්ඨ සහ වෘත්තිමය මට්ටමේ තෝරාගත් රාජ්‍ය අංශයේ සේවකයන්ට වසර දෙකක හෝ ඊට වැඩි සේවා දිගුවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළ බව තමයි ලංකාදීපේ කියන්නේ. එයාබස් ගනුදෙනුවේ ඩොලර් ලක්ෂ 20ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්, සාක්ෂිකරුවන් සොයා CID අල්ලස් කොමිසම ඕස්ට්‍රේලියාව බලා යනවල්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බලයනියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක මුදලක් ලබා ගැනීමේ අල්ලස් සිද්ධියේ සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සොයා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත් කරලා යවලා
1: තියෙනවා.
2: වැරදිකරුව හොයාගෙන එන්න. ඒ අතරතුරේ කියනවා ලංකාදීපය ASP ගේ ගෙදර අල්මාරියේ බෝම්බ 3යි කඩුවකුත් හම්බෙලාලු. හිටපු පොලිස්පති වික්‍රමරත්නගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව මැද සිද්ධ වෙනවා කියලා තමයි තියෙන්නේ. ගිනි අවිය ලේ සාම්පල රස පරීක්ෂකට සිරුර බූමදානීට උපදෙස් ලබා දීලා තියෙනවා කියලත් වාර්තා කරලා තියෙනවා නිබු. ඒ වගේම මෙන්න මෙහෙමත් කියනවා පළේ රක්ෂිතයේ අක්කර 50ක ඩෝසර් කරලා රක්ෂිතයේ වන විනාශය බලදහරින්න කීවත් පළක් වී නැහැ. කවුරු මොන ආණ්ඩුවවත් මේ වැඩේ නම් සිද්ධ වෙනවා ජයටම නේද?
1: ඒ කියන්නේ චාමර මේ දැන් රක්ෂිත වලට වෙනම නීතියක් තියෙනවානේ. රක්ෂිත එලි කිරීම තහනම්නේ.
2: ඔව්.
1: එතකොට දැන් එහෙම තියද්දි මේකට කවුද අවසර දීලා
2: තියෙන්නේ? මේක නෙවෙයි ඉතින් තව ගොඩක් තැන් වෙනවා ඉතින් ඕක නේද? ඉතින් ඒකට කවුද අවසර දෙන්නේ ඉතින්? කවුරු ආවත් මොන රජයේ බලයටපත් උනත් මේව නම් තාම සිද්ධ වෙන බව තමයි පේන්න තියෙන්නේ ඉතින්.
1: දැන් ක්‍රීඩාංගන හදන්න ගියාන් පස්සේ ඒවට කමිටු ඇවිල්ලා ඒවා හරියට බලලා දැන් ඒ ටික ඔක්කොම බැලුවා. එතකොට දැන් ඒක හරි. හැබැයි එතකොට දැන් ඒක ප්‍රසිද්ධිය සිද්ධ වෙන දෙයක් නිසා ඒකට ඔච්චර අවධානය හම්බුණා. හැබැයි දැන් ප්‍රසිද්ධිය නොවන මේ වගේ දේවල් වලට අවධානය හම්බ වෙන්නේ නැද්ද? එතකොට මේ වුණාට කමක් නැද්ද? ඒවා මෙහෙම මේ වෙන්න දීලා තියෙන්නේ. ඒ නිසා මේ දේවල් ගැනත් මම හිතන්නේ අදාළ බලධාරීන් වැඩිපුර ඇස් යොමු කරොත් හොඳයි වගේ මේ යන විදියට.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන් ප්‍රාදේශීය මට්ටමින් නෑ බලන්න ඕනි. මොකද අපිට අපි දන්නවනේ ඩ්‍රෝන මගින් අපිට ලංකා බලන්න නෑනේ අපි එහෙම නේද? වෙන ලෝකේ රටවල් නම් එහෙම ගුවන් ඡායාරූප දෙහවස ගන්නෝ. බැදී අපි ගන්නෙ නෑ නිකෝ වගේ පොඩි දෙයක් එහෙම අහුවෙන්නෙත් නිතා කලාතුරකින් ප්‍රදේශින්න මන්ත්‍රීවරුතුන් දැනගන්න ඕනි. මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, ප්‍රාදේශ රාජ්‍ය නායකයෝ නේද? ඔය ඉන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් එයාලා දැනගන්න ඕනි. අපි එතන යමු. දිනමෙන පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරලා තියෙනවා අද මේ LPL සම්බන්ධයෙන්.
1: ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරන්නේ LPL තරගාවලිය බානුකට දුනිත් අවිෂ්කට තරග පාවා දෙන්න ඩොලර් මලු දෙන්න හදලා. ඩොලර් මලු දෙන්න හදලාලු. එතකොට ජෆ්නා කිංස් සහ ජෆ්නා කිංස් සමහිමිකරු අතර දෙදෙනා රිමාන්ඩ් කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාවේ ඉන්න ෂෝරයන්ව ඉස්සරහට අරන් එන්නයි ඔක්කොම ටික කරන්නයි නේද මේ පටන් ගත්තේ. දුරකථන සංවාද වීඩියෝ දර්ශනත් අධිකරණයට දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
2: කොහොම හරි මේ සිද්ධිය අතින් ලොකුට කතා වුණු සිද්ධියක්. අපිට ඉතින් තරංග පාවාදීම් සහ තරංග මුදුලට පාවාදීම් අලුත් දේවල් නෙවෙයි නේද? මේක අලුත්ම සිදුවීමක් නෙවෙයි. ඉතින් කොහොම හරි ඒකට එකතු නොවුණා නම් මේ ක්‍රීඩකයන් ඉතින් අපි ඔවුන්ට ක්‍රීඩාවේ නාමයෙන් ඔවුන්ට ඒ ගරුත්වය අපි ලබා දෙන්න ඕනි නේද?
1: අනිවාර්යෙන්.
2: වෘත්ති අධ්‍යාපනයේ නන්වන්න විශේෂ අවධානයක් දෙන්න කියලා ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරීන්ට කියලා තියෙනවා. ඒ අතරතුරේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනය පූර්ණ සහය ලබා දෙනවා කියලත් කියලා තියෙනවා. ඒ වගේම තවත් වාර්තා කරලා තියෙනවා පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශන පවත්වන්න සූදානම් වෙලා තියෙනවලු. ඔය විවිධ ගැටලුකාරීතන් තියෙනවා ඒ සම්බන්ධයෙන් තමයි.
1: ඒ වගේම තමයි SLS සහතිකේ නැති සනීප ආරක්ෂකතුවා ඔක්තෝබර් 8 වෙනිදා සිට තහනම් කියලා තමයි පාරිභෝගික අධිකාරියේ ගැසට්ටුවක් නිවේදනය කරලා තියෙනවා කියලා කියන්නේ. SLS සහතික නැත්තම් සනීප ආරක්ෂකතුවා ඔක්තෝබර් 8 වෙනිදා ඉඳන් තහනම්.
2: ඒ කියන්නේ SLS නැතිව මෙච්චර කාලෙ තිබිලා?
1: තිබිලා. තිබිලා තියෙනවා. මොකද ශාමර මේ එක එක ಜಾති ඒවා වෙන සමහර දැන් සමහර වෙලාවට ගැටලු තියෙන ශාමර දැන් ගම්බද ප්‍රදේශවල සමහර අයි ඉන්නව මේ පෑඩ්ස් එච්චර පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් කරාවට දැන් උතන ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලන්ට දරා ගන්න පුළුවන් මුදලක් සමහර තැන්වලදී නැති වෙන එක. ඊට අමතරව සමහර ප්‍රශ්න වල තියෙන චාමර එක හරියට පුරුද්දක් නැති එක. හැබැයි දැන් නම් ගොඩක් අය ඒක පාවිච්චි කරනවා. විශේෂම කාරණේ වෙන්නේ දැන් සමහර තැන්වල ගැහණු දරුවෝ 3-4 දෙනා ඉන්නවා චාමර. එතකොට
2: ඔව්
1: එක පවුලේ ගැහණු දරුවෝ 3-4 දෙනා හිටියාන් පස්සේ ටිකක් වියදම සැර වැඩි නිසා දරන්න අමාරුයි. එතකොට ඒකත් එක්කම ගොඩක් අය මේ ටිකක් ගාන අඩුවට එක එක දේවල් පාවිච්චි කරා. එතකොට සමහර සනීප ආරක්ෂකතුවා තියෙනවා කැසීම් ඇති වෙනවා, ඊට පස්සේ ආපහු විවිධ ආසාද නැති වෙනවා. ඉතින් ඒ වගේ එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ නැති ප්‍රමිතියක් තියෙන දේවල් ටික ගන්න අඩුවකට දෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි විශේෂම දේ චාමර දැන් ඔය සනීප ආරක්ෂකතුවා ඒ විදියට බෙදන්න එහෙම නැත්නම් අඩු ආදායම් තියෙන පවුල් වලට බෙදන්න වෙනම ආයතනයකට එකතුරා හිටියා චාමර. ඉතින් ඒ ඇයි අනිවාර්යයෙන්ම අපි මේ
2: දැන් අලුත් රජයේ වැඩ පිළිවෙලක් ගත්තා නේද? පාසල් දැරියන් ලබා දෙන්න නොමිලේ.
1: ඔව් එහෙම ලබා දෙන්න පටන් ගත්තා. ඉතින් ඒකත් සමහර කාලවල සාමර මෙහෙම දෙයක් තියෙනවා. දැන් පාසල් දැරීමේදී මම දන්නේ නැහැ ඒක හරියටම කොහොමද වෙන්නේ කියලා. දැන් පාසල දැන් මම කාන්තා පාසලක හිටියේ. දැන් කාන්තා පාසලක අපිට ඕන නම් සනීප ආරක්ෂකතුවාවක්. එතකොට අපි කරන්න ඕනේ අපේ පාසලේ ගුරුතුමියට කියන එක. එතකොට සමහරක් ගැහැණු ළමයි ඉන්නවා. එහෙම කියන්න හරිය ලැජ්ජයි සාමර. මොකද ඒක තාම තියෙනවානේ. තාම මේක කතා කරන්න අපි දැන් අපිට මාධ්‍යයක විදිහට අපිට ඒක කතා කරන්න මෙතන හයිය තිබ්බට තාම තියෙනවා ගැහැණු දරුවන්ට මේක කතා කරන්න බෑ. ගිහින් ඉල්ලන්න බෑ කඩේකට ගිහිල්ලා. ඒක හරිම ලැජ්ජාවට කාරණාවක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ කොහොම වුණත් මේ තාමත් ගුරුවරයාගෙන් ලබා ගන්න පාසල් දෙක තියෙනවා. ඒක අවශ්‍ය නම් ඒක ඇවිල්ලා ගන්න ඕනි කතා කරලා. ඉතින් එහෙම නැතුව පොඩ්ඩක් අර ළමයට ළමගේ පෞද්ගලිකත්වයේ හැමදේම ආරක්ෂා වෙන විදිහට මේ දේවල් ටික කරන්න පුළුවන්කම තිබ්බනම් හොඳයි. මම දන්නේ දැන් කොහොමද වෙන්නේ කියන එක.
2: ඔව් ඒක මේ මාසිකව දින දින තමයි නියෝග කරලා තින් තීරණ අරගෙන තින්.
1: එහෙම ඇත්තටම දෙනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද මාසික ඔසප් චක්‍රය කියලා කියන්නේ හැම දරුවෙකුටම මේ සුන්දර නෑ. හැම දරුවෙකුටම වේදනාව තියෙනවා. ඉතින් ඒ වේදනාවත් එක්ක ඊට පස්සේ ආපහු කැසීම ඇති වුණොත් විවිධ ආසාද නැති වුණොත් එහෙම එතනින් එහාට මේ ගැටලුවක් තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ.
2: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්.
1: ඉතින් එහෙම වෙනව නම් ඇත්තටම හොඳයි. SLS ප්‍රමිතියකින් යුක්ත දේවල් ආවොත් එහෙම ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. දරුවන්ටත් සුවපහසු විදියට තමන්ගේ ඔසප් චක්‍රයේ කාලයේදී නිදහසේ ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙනවා.
2: ඔයදිර තමයි ඉතින් වාර්තා කරලා තියෙන්නේ අද දවසේ ඉතිරි ප්‍රධාන පුවත් සිරස්තල. ඒ අතරතුරේ දිනමින වාර්තා කරනවා රෙදි අරන් අගරු චෙක් දීලා හොරණ හිටපු එජාප මන්ත්‍රීණිය සිරිකොතේදී කොටුවේ හෙට දක්වා රිමාන්ඩ්. රෙදි අරගෙනලු අර අගරු චෙක් කියන්නේ කල්ලිකුත් වෙච්ච චෙක් කියන එක නේද? අර වටිනාකමක් නැති චෙක් දීලා බොරු චෙක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් ඔන්න හොරණ හිටපු එජාප මන්ත්‍රීණිය සිරිකොතදී කොටුවේ කියලා වාර්තා කරනවා. කොහොමත් මේ මහජන නියෝජිත ගොඩ දෙනෙක් ප්‍රාදේශීය මට්ටමින් ඉන්න ගොඩ දෙනෙක් ඉල්ලාස් වෙනවා සමහරු නේද? සමහරු පොලිසියට අහු වෙනවා. මොකද්ද
1: මන් දන්නේ නැහැ.
2: මේකනේ අනේ මන්දා ඇති. ඔය විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ අද. අපි තවත් කතා කරමු ගොඩක් දේවල්.
1: ඔව් තව කතා කරන්න ගොඩක් දේවල් ටිකක් තියෙනවා. අපි ඒ දේවල් කතා කරමුනේ සින්දුවකට නෙමෙයි කිරි විරාමයකට ගිහිල්ලා ආවිල්ල.
2: අපි කෙටි විරාමයක් ලබා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. දිගටම ඉතින් සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න. වෙලාව මතක් කරන්න ඕනි. වෙලාව උදේ 7:48 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් කුණ පිළිකේම
6: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: සුප්‍රීම් රේඩියෝ.

0: වෙලා මතක් කරන්න උදේ 7:54 54යි දැන් වෙලාව. ඉතින් දැන් මතක් කරා නෝනි, අපිට අධ්‍යාපනය කියලා කියන්නේ අපේ ජීවිතවල අත්අඩුනේ. ඒකට උපමාවක් නැහැ. අත්අඩු වලට හයිය දෙන්න නම් ඉතින් අපි අනිවාර්යෙන්ම හොඳට ඉගෙන ගන්න ඕනි. දැන් ඉතින් කොහොමද අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරද්දී ලෝකයේ චීනයේ අධ්‍යාපනය දැන් ලෝකයේ කරට කර තරඟවදින අධ්‍යාපන රටාවක් තමයි චීනයේ තියෙන්නේ. මේක මේ අධ්‍යාපනයේ වැදගත් වෙන චීනයේ අධ්‍යාපනය තුළ මේ විද්‍යාව තාක්ෂණය වගේ අංශවල තිබෙන්න වූ ප්‍රවණතා නිසාම තමයි. මේ ප්‍රවණතාවත් එක්ක තමයි දැන් විද්‍යාවත් එක්ක චීන ඉස්සරහට යන විශේෂම වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දැන් පිළිගෙන තියන ලෝකය ලෝකයේ අනාගතයේ අයිති වෙලා තියෙන චීනයට කියලා. ඊට තර්ක විතර්ක නැහැ. මොකද ලෝක ශ්‍රේණිගත කිරීම වල ඉහළම තැනක තමයි චීනයේ විශ්වවිද්‍යාල ඉන්නේ. තාක්ෂණය වෙන්න පුළුවන්, ඒ වගේම පේටන් බලපත්‍ර වෙන්න පුළුවන්, නව නිෂ්පාදන වෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් තැන් වල චීන විශ්වවිද්‍යාල අංකයකට අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන්කමක් තියෙන ඔයාගේ අනාගත අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න චීනයේ විශ්වවිද්‍යාල තුල ඇතුළත් වෙන්න. ඉතින් මේ අවස්ථාව ලංකාවේ අපිට හඳුන්වා දෙන්න වෙන කවුරුත් නෙවෙයි, චයිනා ලංකා එඩියුකේෂන්ම පමණයි. අධ්‍යාපනයේ ඉස්සරහට යන්න ඉතින් ඔයාලට චීනයේ විශ්වවිද්‍යාලයක පූර්ණකාලීන අර්ධකාලීන ශිෂ්‍යත්ව සමග ඉගෙන ගන්න අවස්ථාවක් ඔන්න චයිනා ලංකා එඩියුකේෂන් ඔයාලට හඳුන්වා දීලා තියෙනවා.
1: අනික සමහර වෙලාවට ශාමර අපි හිතමුකෝ අපි ලංකාවේ අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්නවා කියලා. එතකොට අපිට ලොකු ගාණක් වැය කරන්න සිද්ධ වෙනවා. එතකොට චීනෙට ගිහිල්ලා මුළු ලෝකෙම පිළිගත් උපාධියක් එක්කම අපිට මේ හරි පොඩි ගාණකින් හරි පොඩි ගාණක් යන්නේ. ඔයාලට අර්ධ පූර්ණ ශිෂ්‍යත්වයක් හම්බුණා කියලා කියමුකෝ. පූර්ණ ශිෂ්‍යත්වයක් හම්බුණා කියලා කියන්නේ ඔයාලට පොඩි පොඩි දේවල් වලට විතරයි වියදම් කරන්න සිද්ධ වෙන්නේ.
0: ඔව්.
1: ඉතින් එහෙම බැලුවාම පස්සේ චීනෙට ගිහිල්ලා ලෝකෙම පිළිගත් හොඳම උපාධියක් එක තමයි ඔයාලට තියෙන හොඳම දේ වෙන්නේ. ඔයා කිමිකල් ඉංජිනේරිය පැත්තෙන් යනවා නම් ඒ පැත්තෙන් යන්න පුළුවන්කම තියෙනවා. එතකොට AI ගැන වැඩිපුර ඔයා ඉගෙන ගන්න කැමති නම් එතකොට AI ගැනත් උපාධියක් ඔයාලට හදාරන්න පුළුවන්කම තියෙනවා. කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින් ඒ වගේම තමයි ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි ඔයාලට හදාරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මියුසික් ඩිප්ලෝමා උපාධි ඔයාලට හදාරන්නත් හොඳම අවස්ථාවක් දැන් චයිනා ලංකා එඩියුකේෂන් හදලා දීලා තියෙන්නේ. සමහර වෙලාවට ඔයාලට බය හිතෙන්න පුළුවන් චීනෙට ගිහිල්ලා දන්න කවුරුත් ඇත්තෙත් නෑ මං කොහොමද ඉගෙන ගන්නෙ, එතකොට ඒ දේවල් කරගන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන්. බය වෙන කිසිම දෙයක් නෑ. මොකද මේ චයිනා ලංකා එඩියුකේෂන් හැම වෙලාවකම තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලානේ තියෙන්නේ. එතකොට ඒ රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්වය මොන වගේද කියලාත් බලනවා. ඒ වගේම තමයි ඔබට හැම පහසුකම්ම ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය ඇතුළත පහසුකම් ටික ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔබට ගැටලුවක් නෑ, ඔබට කාගෙන්වත් හානියක් සිද්ධ වෙන්නෙත් නෑ. අනික ඔබ නිකන් හරි හිතන්නකෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉන්නකොට අසනීපයක් හැදුණා කියලා. ඒ අසනීපය හැදුණොත් සියලුම දේවල් ටික හරි පිළිවෙලට කරනවා. සහ හිතන්න ඔබට යම් කිසි දෙයක් ටිකක් නේවාසිකව ප්‍රතිකාර ගන්න වුණා කියලා කියමුකෝ. ඒ වෙලාවටත් ඔබේ දෙමාපියන්ව සම්බන්ධ කරගෙන සියලුම දේවල් කතා කරන්න පවා චයිනා ලංකා එඩියුකේෂන් එක හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. කාට හරි අසනීපයක් වුණොත් එහෙම ඔයාලට දෙන්න පුළුවන් අසනීපයක් වුණොත් එහෙම කොහොමද කියලා. රෑ තිස්සේ වුණත් ටක් ගාලා මැසේජ් එක ඇවිල්ලා ඔයාලට කියන තැනක් තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දරුවන්ව අධ්‍යාපනයට යවුවට පස්සේ අසනීප ප්‍රශ්නයක් වෙයි කියනක ඔවාගේ ඔළුවේ තියෙනවා නම් නෑ, ඒවත් ඔළුවෙන් අයින් කරගන්න ඒව කිසි ගැටලුවකුත් නෑ. මුදල් ගැටලුවක් තියෙනවා නම් ඒකත් ගැටලුවක් නෙමෙයි. දැන් චයිනා ලංකා එඩියුකේෂන් චීනත් එක්කතු වෙලා හොඳම ශිෂ්‍යත්ව අරන් දෙන්නේ ඔයාගේ දරුවව හොඳම තැනකට යවන්න ඕන නිසාම තමයි.
0: අනිවාර්යෙන් චයිනා ලංකා එඩියුකේෂන් එකට කතා කරන්න වැඩි තොරතුරු දැනගන්න, ඔයාට පිළිවෙලකට හරි පැහැදිලිව විස්තර ටික දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාගේ දරුවගේ අනාගත හීනය පිළිබඳව දැන් මේ දවස්වලම දෙමාපියන් ප්ලෑන් කරමින් ඉන්නවනම් අනිවාර්යෙන්ම ડોક્ટર භාග්‍යයට කතා කරලා වැඩි විස්තර දැනගන්න. හරි, අපි නම්බර් එක මතක් කරන්න ડોક્ટર භාග්‍යගේ
1: කතා කරන්න 0777 290 290 0777 290 290 එහෙම නැත්නම් ඉතින් ඔයාට තන හොයාගෙනම ගිහිල්ලා තන තහවුරු කරගෙන ඔයාට මේ වැඩේ කරගන්න ඕනි කියලා හිතනවනම් ડોક્ટર භාග්‍යට කතා කරලා තනත් අහගන්න පුළුවන්. අපිත් කියන්නම් චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ බී ගේට් එක තියෙනවානේ. මෙන්න මේ බී ගේට් එක අසල තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට හරියටම හොයාගෙන යන්න පුළුවන්. ලේසි පාරවල් ටික ඔක්කොම ගහලා තියෙන චයිනා ලංකා එඩියුකේෂන් එකට යන්න මෙන්න මේ පාර කියලා.
0: අනිවාර්යෙන්
1: සබය වෙන දෙයක් නැහැ. Google location එක දාගෙන හරි ඔයාට යන්න පුළුවන්කම තියෙනවා.
0: හරි. ඉතින් අනාගතයේ ගොඩ දාගන්න චීනයේ වගේ විශ්වවිද්‍යාලයක ලැබෙන මේ අවස්ථාව මගහැර ගන්න නැතුව චයිනා ලංකා එඩියුකේෂන් එකට යන්න.
1: අතරවාට මතක් කරන්න ඕන ඔයාව කෝටිපතියෙක් කරන්නවා ඉගෙන ගත්ත දේවල් වලට අමතරව තව තව දේවල් වලට උදව් කරනවා කියන එක. ඒ කියන්නේ අපි මහන්සි වෙලා වැඩ කරා NLB ධන නිධානය ඔයාට වටිනාකමක් තවත් එකතු කරනවා. මහන්සි වෙලා වැඩ කරන ඔයාගේ ජීවිතයට හිතානක ලොතරැයියක් අදිනොත් එහෙම ඒක තමයි ඔයාගේ ජීවිතේ ඔයාට හම්බ වෙන හොඳම සම්මානෙ වෙන්නේ. ඔයා ඉගෙනත් ගත්තා, ඉගෙනගෙන සල්ලිත් හම්බ කරා, ඊට පස්සේ ඔයාට ධන නිධානෙකුත් පෑදුනා. ඒ කියන්නේ ඉතින් ඔයාගේ ජීවිතේ ගොඩ කියන එක තමයි NLB ධන නිධානය. ඒ විදිහට කෝටි ගාණක තෑගි දෙනවා කියන හොඳම උදාහරණ තමයි ඔන්න කන්ද උඩරටින් බිහි වුණේ. කන්ද උඩරටට මැයි මාසෙදී කෝටි 12.4කට වඩා වැඩි සුපිරි තෑගි මුදලක් ලබා දුන්නා. ඉතින් සමහර විට ඊළඟ කෝටිපතියා ඔයා වෙන්න පුළුවන්කම තියෙනවා. සන්ඩේ බෝනස් වාසනාව සෑම ඉරිදා දිනකම ඔයාට අත්විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒව මගේ අරගන්න එපා. දැම්මම ගන්න රුපියල් 40ක් වේදන් කරලා NLB ධන නිධානය වැඩි වැඩියෙන්.
0: ඒ වගේම ඉතින් මෙල්වා RB500 අපිත් එක්ක ඉන්නවා. මෙල්වා එක ලංකාවේ එක අපේ මේකේ නිසා මෙල්වා නිෂ්පාදනයෙන් ගන්න සවිශක්තිමත් මැදීමක් තමයි මෙල්වා කියන්නේම.
1: දැකන ඉතින් ජීවිතය කියලා කියන්නේ බැඳීම් ශක්තිමත්ව තියාගෙන යනවා කියන එකට සාමර. එහෙම නැත්නම් ඉතින් බැඳීම් ටික මොකක් හරි වෙලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ.
0: ජීවිතය තුළ තියෙන බැඳීම් නම් හැම එකක්ම ශක්තිමත් වෙන්නේ නැහැ නේද? අපි කොච්චර කොහොම කිව්වත් ඉතින් විශ්වාසය තමයි වැදගත් නේද? විශ්වාසය තමයි හැම දෙයකම රඳා පැවැත්ම තීරණය වෙන්නේ.
1: ඉතින් ඒ නිසා විශ්වාසයත් එක්කම අපි යනවා තවත් අලුත් පැයකට.
0: වෙලා මතක් කරන්නම් උදේ 8යි දැන්.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: එන්න.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තන නිධානය රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකා.

0: එක දිගට රස මවන අපේ තානේ මෝර්නින් ෂෝ එක.
1: උදෑසන විනාඩි 6යි දැන් වෙලාව. අපේ දෙවැනි පැයට තමයි අපි ඇවිත් තියෙන්නේ. දෙවැනි පැය මුලින්ම මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතුලා ඉන්නවා කියලා.
2: ඒ වගේම තමයි ඉතින් ශක්තිමත් බැඳීමක් සමග මෙල්වා RBA 500 ශක්තිමත් වානේ කම්බිය ඒකත් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි
1: අද අපි ඇවිදින්න යනවද?
2: යන්න ඕනේ නේ පු ඉතින් අදත් නේද?
1: එහෙනම් ඉතින් අපි යමු ඇවිදින්න.
3: Travel with Supreme.
1: එහෙනම් ඉතින් අපි යමු නේ ඇවිදින්න.
2: අපි යමු ඇවිදින්න. අද යන්නෙත් ඉතාම වැදගත් ගමනක් යන්නේ. දැන් ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේනේ නේද?
1: ඔව්.
2: ඒ වගේම අද යන ගමන තමයි ලංකාවේ ලස්සනම බෝධිගරය බලන්න යන ගමන. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපේ ගමන වෙන්නේ නිල්ලග්ගම බෝධිගරය බලලා එන්න. නිල්ලග්ගම නම හරි?
1: නිල්ලග්ගම.
2: ඔයාලට ටිකක් ළඟයි කුරුණෑගල තමයි තියෙන්නේ. දැන් අනුරාධපුර යුගයේ විශේෂයෙන්ම මේ ඔය බෝධිගරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ගත්තහම මුලින්ම ඔය බෝධිය වටා බෝ මළුවක් තමයි තිබුණේ. ඊන් පසුව තමයි මේ පදුකුණු කිරීමට අවශ්‍ය කරන වන්දනාකරුවන්ට ඒ පහසුකම් වෙනුවෙන් බෝධිය වටකොට සෙවණ සහිත ගොඩනැගිල්ලක් ඉදි කරන්න යෙදුණා. ඊන් පසුව තමයි පසු කාලීන ඔය බෝධි වෘක්ෂයේ වටා වැටක් සහ ඔය මේ පුදසුණු කරන්න කියන්නේ අර මේ මේ වන්දනමන කරන්න අර පහන් හැම තියන්නේ වේදිකාවක් වගේ හැදුවා. ඊට පස්සේ මල් පූජා කරන ආසන හැදුවා. පසු කාලීනව මේ සියල්ලක් මාවරණය කරමින් තමයි ඔය බෝධිගිරිය කෙනෙක් නිර්මාණය කළේ. දොරවල් දෙකක් හෝ තුනක් ඇතුළත් කරලා ආරක්ෂිත ගෘහයක් විදිහට මේ බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්න තියෙන ගෘහය ඒ විදිහට නිර්මාණය කරන්න අනුරාධපුර යුගයේ මුල් කාලීනව කටයුතු කරලා තිබුණා. ඉතින් ඒ අනුව ගත්තර පසුව ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය මේ නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි පුරාවිද්‍යාඥ සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. දැන් මෙතෙන් යන පාර කොහොමද කියලා මම ඔයාලට කිව්වොත් එහෙම ඔය කුරුණෑගලට ගිහිල්ලා යන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. මේ ගල්ගමුව මොරගොල්ලාගම සිට කිලෝමීටර් 6ක් ගිහිල්ලා වගේ තවත් ඔය හන්දියකින් හැරිලා යන්න පුළුවන්.
1: මොරගොල්ලාගම
2: අපිට හුරු පුරුදුනේ කෝච්චි යන අයට එහෙම නේද? ඒ වගේම පොල්පිතිගම මඩගල්ල මාර්ගයේ ගිහිල්ලත් ඔයාලට යන්න පුළුවන්කමක් තියෙනවා. ටිකක් දුරින් ගිහිල්ලා කිලෝමීටර් 10ක් වගේ මම හිතන්නේ යන්න තියෙන්නේ. ඒ ගිහිල්ලා තියන්න පුළුවන්කමක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැගෙනහිර පස්කෝරලේට තමයි අයිති
1: වෙන්නේ.
2: මේ අපි පර්ණ බෙදී මනෝ ගත්තොත් එහෙම. ඉතින් මම අර කියපු විදිහට මුල් කාලීනව මේ HCP බෙල් මහත්තයර තමයි මේක හම්බෙලා තියෙන්නේ. ඒ කාලේ ජනතාව විශ්වාස කරලා තියෙන මේක මේ දනදා මාලිගාවක් තමයි කියලා තමයි පැරණි මිනිස්සු විශ්වාස කරලා තියෙන්නේ. පසු කාලීනව කරපු කැණීම් එක්ක මෙය දනදා මාලිගාවක් හෝ ධාතුන් වහන්සේලා වැඩ සිට තැනක් නෙවෙයි, බෝධියක් වටකොට නිර්මාණය කරපු බෝධිගරයක් කියලා තමයි විශ්වාස කරලා තියෙනින්. පසුව තමයි මහාචාර්ය සෙනරත් පර්ණවිතාණන් මේහා කැණීම් වලට එකතු වෙන්නේ. එතුමන් තමයි සඳහන් කරන්නේ ලංකාවේ මෙතෙක් සොයාගත් බෝධිගර අතරින් කලාත්මකම සහ විශිෂ්ටතම බෝධිගරයේ විදිහට මෙය හඳුන්වා දෙන්න පුළුවන් කියලා එතුමන් සඳහන් කරන. ඔයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණ

0: නැක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා මෙතන බලාගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම ශෛලමය සිංහ රූප තියෙනවා, හස්ති රූප තියෙනවා, ඒ වගේම හංස රූප තියෙනවා, ඒ වගේම සඳකට පහන් විදියට කුඩා පහන් නිර්මාණය කරලා තියෙනවා. මේ විදිහේ හරි අපූර්වත්වයක් ඉතින් බලාගන්න පුළුවන්කමක් තියෙනවා. සහ මෙතන තව සෙල්ලිපියක් තියෙනවා. ওই සෙල්ලිපිය තියෙනවා මේ පුද්ගලයෙකු විසින් මෙය පඩියට කෙරෙව්වා කියලා සමහර තැන්වල මේ කැටයම් කරන දේවල් මුදල් ගෙවා කරවූ බව තමයි මේ සෙල්ලිපියත් ලියලා තියෙන්නේ. ඒ වගේ ඉතින් ගොඩක් ඓතිහාසික වශයෙන් වැදගත්. ඔය පැත්තේ යනවනම් ඉතින් කුරුණෑගල ටිකක් උඩට යනවනම් එහෙම ඇවිදින්න ආස අයට ඉතින් යන්න පුළුවන් හොඳ තැනක් තමයි ඉතින් මං අද මේ මතක් කළේ. ලංකාවේ මෙතෙක් සොයාගත් අලංකාරම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය.
1: අනේක නම මතක් කරන්නේ පාවා කියන්නේ චාමර නම මොකද්ද කියලා?
0: නිල්ලග්ගම බෝධිගරය කියලා තමයි මේ හඳුන්වන්නේ. මොකද මේ ගම්මානයට කියන්නේ නිල්ලග්ගම කියලා.
1: ඒ නිසා ඉතින් ඒ නම මතක් කරගන්න නැතුව ඔයාට පුළුවන් වෙලාවක, ඔයාට පහසු වෙලාවක ඇවිදින්න යන්න, එතකොට බලන්න යන්න, ඒ වගේම තමයි වන්දනාමාන කරන්න. ඔයාට හොඳම තැනක් තමයි අද දවසේදී අපි අරන් ආවේ. ඉතින් හෙට දවසේදීත් ඔයාව ලස්සනම තැනකට චාමර අරන් යනවා කියන එක මතක් කරන ගමන් එහෙනම් අපි සින්දුවකට යමුනේ.
0: යන් සින්දුවකට. Travel with C.

0: Asuna viai eka, asuna viai tuna. Supreme Radio.
1: තදින් අල්ලගෙන ඉද්දි අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරින්දි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 188.
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
4: අහ් කවද දැක්ක හීන?
5: සුදු නෝනේ අලි වැඩේ මේ මන.
4: ඔවා දබුන අපට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
6: සින්දු කැෆේ විත් නිමේෂා.
7: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි 2 හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
8: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් 100,000 ත්‍යාගය මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි 2 හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 50,000ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
7: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
9: 89.1 89.3
1: Supreme Radio.

0: උදයටයි විනාඩිය 26යි දැන් වෙලාව. මතක් කරන දේවල් ටිකකුත් තියෙනවා. අපි මතක් කරන දේවල් ටික මතක් කරමු චාමර.
1: මතක් කරමු අපි නේද?
0: මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන්ගෙන ජාතිකලතරයි මණ්ඩලය අද සම්පත ගැන මතක් කරන්න ඕනේ චාමර. දැන් අපිට සමහර කාලවල තියන්න හරි අමාරුයිනේ මේ කාලේ ගත කරන්න. සමහර සති තියෙනවා අපි ගත ගන්න හරි අමාරුද? මේ සතිය වගේ ගත්තත් එහෙම චාමර, මේ යන්න නිකන් කීයක් හරි දෙන්න නිකන් බස් එකෙන් බහලා ඉවර වෙලා ඊට පස්සේ කීයක් හරි එකතු කරන් යන්න ඕන වාතාවරණයක් තමයි තියෙන්නේ. මොකද දැන් ගොඩක් අයට 25 පඩි හම්බ වෙන්න, දැන් අපිට එහෙම අන්තිම පඩි හම්බ වෙන්නේ. එතකොට කොහොමද යන්න නිකන් අර රෝලක් කරන ගමන්
1: තමයි.
0: ඉතින් ඒ වගේ වෙලාවක අපි කැමති මේ අද සම්පතක් එහෙම ඇදෙනවා නම් එහෙමනේ.
1: අනිවාර්යෙන් අද සම්පත ලොතරැයි කියලා කියන්නේ අද දවසේ අපිට තියෙන හොඳම ප්‍රශ්න ටික විසඳ ගන්න තියෙන හොඳම ලොතරැයි. අපිට නම් මේක මාසෙකටම ඇති මෙහෙම ඇදුනොත් නම්. මහජන සම්පත දිනුම්මාරයෙන් තමයි අද සම්පත ජයග්‍රාහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් වට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අවසාන අංක 4 ගැලපුණොත් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපුණොත් රුපියල් 4,000ක් වගේම සෙසු තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. අද වියදමට කියාපුම ලොතරැය තමයි අද සම්පත ලොතරැයි කියලා කියන්නේ. ජාතික ලොතරැයි මණ්ඩල අපිට හඳුන්වා දෙන සුවිශේෂී ලොතරැයක්. ඉතින් ඔය අද ප්‍රශ්න ටික විසඳ ගන්න දැන්ම ගිහිල්ලා ගන්න අද සම්පත ලොතරැයිපත් වැඩි වැඩි.
0: ඒ වගේම තමයි අපේ ජීවිතේ ප්‍රශ්න විසඳගින්න අපිටම කියලා ව්‍යාපාරයක් හදාගෙන, හැබැයි තින් ප්‍රශ්න විසඳගෙන ව්‍යාපාර හදා ගන්න බෑ. ප්‍රශ්නත්කම තමයි ව්‍යාපාර හදාගෙන යන්න වෙන්නේ. එහෙම ව්‍යාපාරයක් හදාගෙන යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ව්‍යාපාරය දියුණු කරන්න එක එක විදිහේ ක්‍රම
1: හොයනවානේ.
0: එක එක විදිහේ හොඳම ක්‍රම ඔයාගේ ව්‍යාපාරය හොඳම විදිහට තියාගෙන යන්න, ලාභ ලබන්න එක එක විදිහේ ක්‍රම හොයනවානේ. ඔයා වෙල්ඩින් ව්‍යාපාරයක් කරනවා නම් වෙල්ඩින් ව්‍යාපාරයේ ගුණාත්මකභාවය තියාගෙන හැමෝටම හොඳම සේවාවක් දෙන ගමන් ඔයාටත් ලාභ ලබන්න කැමති නම් අනිවාර්යයෙන්ම වෙල්ඩින් වැඩ කරද්දී මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න කියලා ඔයාට මතක් කරන්න ඕනේ.
1: මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වල අවම ලෝබර තියෙන ඒ වගේම අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාව ඉතාම ඉහළයි. ඒ නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් තමයි ඔයාට
0: ලැබෙන්නේ.
1: SLS සහතික කළ ලංකාවේ පළවෙනි වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ මොකක්ද කියලා ඇහුවොත් ඉතින් ඒ තියෙන්නේ මෙල්වා විතරයි. විශ්වාසය ගැන බය වෙන දෙයක් නෑ. ඒ වගේම අඩු පිරිවැයකින් වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් වගේ මඩු විදුලි ධාරිතාවක් තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිතාවෙන්. ඒ නිසා ඔයාගේ වෙල්ඩින් කර්මාන්තය සවිශක්තිමත් වගේම විශ්වසනීයව මනා කාර්යක්ෂමව කරගන්න අනිවාර්යෙන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න.
0: එක දිගටම බාණ්ඩ ගන්න අමාරු නම් ඔයාට, ඒ කියන්නේ සල්ලි හරියට නැත්තම් සල්ලි ටික හරියට වියදම් කරගන්න අමාරුයි නම් සමහර වෙලාවට ඔයා ගන්න ඕන බාණ්ඩවල මිල ගණන් හොඳටම වෙන තැන්වල වැඩි නම් ඔයා නිකමට කසාගල ග්‍රීන් සොප් එකට ගිහින් බලන්නකො. සමහර තැන්වලට ඔයා ගින්නි ගණන් දීලා ගත්ත දේවල්, ඒ දේවල් සමහරකට ප්‍රමිතියකුත් නැතුව ඇති. ප්‍රමිතියකුත් නැහැ, ගින්නි ගණන් දීලා අරගෙන ඉවරලා. හැබැයි ඔයා කසාගල ග්‍රීන් සොප් එකට ගියොත් එහෙම ප්‍රමිතියෙන් යුක්ත බාණ්ඩ සාධාරණ මුදලකට ගන්න පුළුවන්කම තියෙන. ඒකට විශේෂම හේතුව වෙන්නේ කසාගල ග්‍රීන් සොප් මොනම වෙලාවකවත් අතරමැදියන්ට ලুকু මුදල් ගෙවන්නේ. ඊට පස්සේ ඒ පාඩුව පියව ගන්න අර බාණ්ඩට ඒ ගාන තියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා කසාගලේ ග්‍රීන් සුපර් එකට ගිහිල්ලා ඔයාගේ හිතේ හැටියට ඔයාට ඕන කරන බාණ්ඩ ටික ගන්න ශාකා තියෙනවා. මාතලේ අතුරුගිරිය කඩවල ගණේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල.
1: ළඟම ශාකාවට යන්න ගිහිල්ලා බලන්න මේ සුපිරි වෙළඳ සල් ජාලයේ අධ්‍යක්ෂක මොකෝ වගේද කියලා. කසාගල සමූහ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගන්න ඔයාලට දුරකථන අංකය මතක් කරන්නම්. 01128640012 කතා කරලත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් එකට ගිහිල්ලා ගෙදරට ඕනි කරන අත්‍යවශ්‍ය බඩු බාන් හැමදේම එකම තැනකින් ගන්න.
0: එහෙනම් ඉතින් අපි ඒකත් එක්කම කෙටි විරාමයකට යන ලෑස්තියි. ඔබට ආරාධනා කරනවා දිගටම සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක රැඳී ඉන්න කියලා. වෙලාව මතක් කරන්නම්.
1: වෙලාව 8:30 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා බෙති. දන්න කියන GI බොක්ස් බෝඩ්.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
7: හිතට ශක්තිය
5: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
7: ලස්සනට ඉන්න අලුත් රහස්
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
10: කලර්ස් වලට පිළිකෑම
11: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ දායක ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
12: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: උදෑසනයි විනාඩි 39යි දැන් වෙලාව. අපේ ජීවිතේ තියෙන හීනේ දවසින් දවස හැබෑ වෙන එක තමයි අපිට තියෙන ලොකුම සතුට. සමහරක් විට ඒක අපිට විතරක් නෙමෙයි අපේ අම්මට තාත්තලා තියෙන ලොකුම සතුට වෙන්නේ අපේ හීන දවසින් දවස හැබෑ වෙන එක. සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳන් මේ අපේ අම්මලා බලන් ඉන්නේ අපි පොඩ්ඩක් පෙරලෙන කංචාවල. ඊට පස්සෙ උන ටිකක් කල් ගියන් පස්සේ දන ගානකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඇවිදිනකම් බලාගෙන ඉන්නවා. ඇවිද්දට පස්සේ තමයි ආ ඉවර කරන්නම් බැරි. ඊට පස්සේ කතා කරනකම් බලාගෙන ඉන්නවා. ඉස්කෝලේ දානවා. ඉස්කෝලේ අරගෙන ගිහින් ඉතලා හොඳම ලකුණු අරන්ගෙන කම්බලන් ඉන්නවා. ඒක ක්‍රීඩා වලට හොඳම දක්ෂතාව පෙන්නුම් කරනකන් ඉන්නවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ඉගෙනගෙන ඉවරලා උසස් අධ්‍යාපනයේ යොමු කරද්දි තමයි ඔන්න අම්මලා තාත්තලා හිර වෙන්නේ. උසස් අධ්‍යාපනයේ මොකක්ද තෝරලා දෙන්නේ? හොඳම තැන මොකක්ද? අපි කොහොමද ඒ දේවල් ටික දරුවන්ට කරලා දෙන්නේ? සමහර විට තමන්ගේ තියෙන ශේෂතම වියදම් කරලා හරි දරුවන්ට හොඳම දේවල් ලබා දෙන්න අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා. හැබැයි සමහර අම්මලාට තියෙන ප්‍රශ්න තමයි තමන්ගේ ශේෂතම වියදම් කරලා දරුවන්ට හොඳම තැනකට යවනවා කියලා කිව්වා. හැබැයි ඉතින් දරුවන්ට රැකියාවක්වත් හොයාගන්න පුළුවන් උපාධියක් නෙමෙයි අන්තිමේදී හම්බ වෙලා තියෙන්නේ. එහෙම සිද්ධි අම්මලා තාත්තලාට ඕන තරම් සිද්ධ වෙලා ඇති සහ දරුවන්ටත් එහෙම දේවල් වලට මූණ පාන්න වෙලා ඇති.
1: අනිවාර්යයෙන්.
0: එතකොට මේ ප්‍රශ්නේ තියෙනකොට අම්මලා තාත්තලා හොයන දෙයක් තමයි මම කොහොමද මේ දේවල් ටික කරගන්නේ? දරුවන්ට හොඳම තැනක් හොයලා දෙන්නේ කොහොමද? සමහරක් වෙලාවට දරුවන්ට හොඳම තැන හොයාගන්න අදහසක් නැතුව ඇති චාමර. ඒ වෙනුවට දරුවෝ අම්මලා තාත්තලාගේ තමයි මේ උදව් උපකාර බලාපොරොත්තු වෙන්නේ. මම මොකක්ද කරන්නේ? අපි සාමාන්‍ය ප්‍රශ්නයක් වුණාට පස්සේ අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න බැනම් අපි අම්මා තාත්තලා ගාවට යන්න ගිහිල්ලා අහනවා අම්මේ මෙහෙම එකක් තියෙනවා තාත්තේ මෙහෙම එකක් තියෙනවා මම මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියලා අහනවා. අනිම හිතනවා නම් ඔයා මේ දවස් ටිකේ ඔයාගේ දරුවා උසස් පෙළ සමත් වෙලා බලාගෙන ඉන්නවා නම් උසස් අධ්‍යාපනයකට යන්න අනිවාර්යයෙන්ම යන චයින ලංකා এডুকেෂන් එකට දරුවව චීනෙට ගිහිල්ලා හොඳම උපාධියක් ලෝකෙම පිළිගත්තු හොඳම උපාධියක් එක්ක හොඳම උපාධිධාරියෙක් විදිහට විතරක් නෙමෙයි ලෝකෙ ඕනම තැනක රැකියාවක් හොයාගන්න පුළුවන් කෙනෙක් විදිහට පත් කරලා එළියට එවන්න චයින ලංකා এডুকেෂන් ඔස්සේ සූදානම්ෙන් දෙනවා. මොකද ඒගොල්ලෝ චීනෙට යවන්නේ චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පොතපතේ දැනුම විතරක් නෙමෙයි ප්‍රායෝගික දැනුම පවා ඒගොල්ලෝ ලබා දෙනවා. වෛද්‍ය විද්‍යාවෙන් දැන් හැම උපාධියක්ම ඔයාට හදාරන්න පුළුවන්. ඔය කියන්නේ ඔයාට හැම උපාධියක්ම නෙමෙයි ඔයාට අදාළ කරන උපාධි තියෙන අනේ උපාධි හදාරන්න පුළුවන්කම තියෙනවා.
1: කියන්නේ උපාධි පාඨමාලා ගොඩක් තියෙනවා නේද?
0: උපාධි පාඨමාලා ගොඩක්
1: තියෙනවා. නව ලෝකෙට ගැලපෙන අධ්‍යයනයක නිරත වෙන්න නම් ඔය අනිවාර්යෙන් චීනය තෝරගන්න
0: ඕනේ.
1: මොකද අර සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් බැහැර වෙලා දැන් ලෝකේ නවම අධ්‍යාපන රටාවක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම රොබෝටික් වෙන්න පුළුවන්, AI එක වෙන්න පුළුවන්, කම්පියුටර් සයන්ස් වෙන්න පුළුවන්. මේ වගේ අපි නොදන්න ගොඩක් අවස්ථාවන් දැන් ලෝකේ ජාත්‍යන්තර සිසුන්ට ලබා දෙනවා චීනය.
0: ඉතින්
1: මේ වගේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක පූර්ණ සහ අර්ධකාලීන කියන මේ ශිෂ්‍යත්ව දෙක යටතේ මේවට ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. පාඨමාලා රසක් තියෙනවා. විශේෂයෙන්ම ඉතින් චීනයේ විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ. ඊටාම සුරක්ෂිත භාවයෙන් ඔබේ දරුවව ආරක්ෂා කරලා දෙන්න චීනය කටයුතු කරමින් ඉන්නවා. මොකද ඉතින් අය ආරක්ෂාව ගැන සත පහකවත් බය වෙන්න දෙයක්
0: නැහැ.
1: අබමල් රේනුවකවත් බයක් තියාගන්න ඕනේ නැහැ. ඊතරම් ආරක්ෂාවක් ලබා දෙන විශේෂයෙන්ම චයින ලංකේ এডুকেෂන් එක හා චීනය අතර තියෙන සම්බන්ධතාවය ඉතාම ඍජු සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ.
0: ඔන්න මේ දවස් ටිකේ ඔයාලට හොඳම අවස්ථාවක් හම්බ වෙලා තියෙන්නේ 2027 වසරටත් චීනයෙන් නැවතත් ලංකාවේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව රැසක් ශිෂ්‍යත්ව 100ක්ම ලබා දීලා තියෙන්නේ. මෙසේට අමතරව තවත් දේවල් හම්බ වෙනවා. බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, එතකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් වාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ 100ෙන් එක ශිෂ්‍යත්වයක් හිමි වෙන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මගේ අරගන්න එපා. දැම්මම ඒ ලෙවල් සමත් නම් ඔබ දැම්මම කතා කරන්න ડોක්ටර් බාග චයින ලංකා এডুকেෂන් එකෙන් මේ සියලුම විස්තර වාට කියන ලෑස්ති 0777290290 සම්මුඛ පරීක්ෂණ තියෙනවා ජූලි මාසේ 28 සහ 29 කියන දවස් දෙකේ. ජූලි 28 29 කියන දවස් දෙකේ. ඉතින් ඒ දවස් දෙක මගේ අරගන්න එපා. මීට අමතරව ඒලව සමත් ඔබට තවත් අර්ධ ශිෂ්‍යත්ව හෝ පූර්ණ ශිෂ්‍යත්ව සමගින්ම උපාධියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ගැන ඔක්කොම දැනගන්න ડોක්ටර් භාග්‍යට කතා කරන්න. මොකද හැමදේම ඔයා ලංකාවේදී කොහොමද මේකට අවශ්‍ය කරන දේවල් ටික හොයාගන්නේ? එතකොට ඒගොල්ලොන් ලබා දෙන පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔයාලව චීනට යවන්නේ නිකන් යවන්නේ නැහැ. ඊට කලින් චීනෙ ගිහිල්ලා ඉන්න පුළුවන් විදිහ හැම දෙයක්ම ඔයාට මෙහින් පුහුණු කරලා යවන්නේ. ඒ කියන්නේ ඔයාට බය වෙන්නේ කිසිම දෙයක් නැහැ. දැන් සමහරට දෙන්න පුළුවන් චීන භාෂාව ඕනද කියලා. චීන භාෂාව ඕන වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි සියලුම ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ඔයාලා චීනෙට ගිහිල්ලා චීන භාෂාව ඉගෙන ගන්න ඕන නම් ඒකටත් උපාධියක් වෙනමම තියෙනවා. චීන භාෂාවත් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා.
1: චීනෙට ගිහිල්ලා චීන භාෂාව ඉගෙන ගත්තේ නෑ කියන්නේ නිකන් වවුලගේ මගුල් ගෙදර කියලා නේ එල්ලීලා හිටියේ නෑ වගේ වැඩන්නේ නේද?
0: ඒකනේ.
1: ඒ හින්දා ඒක අනිවාර්යෙන්ම පුරුදු වෙන්න ඕනි. එහෙම නැත්නම් වැඩකුත් නෑනේ චීනෙට ගිහිල්ලා නේද? දැන් ලෝකේ ඉතින් ඒ වගේ රැකී අවස්ථා ගොඩකට අවශ්‍ය කරන පාඨමාලාවන් තියෙනවා. ඔයාලට ඉතින් ඒ විශ්වවිද්‍යාලේ ඉඳලම රැකියාවකුත් ඔයාලට හොයාගන්න අවස්ථාවක් කියලා හදලා දෙනවා. ඒ නිසා කතා කරන්නේ චයින ලංකා এডুকেෂන් එකට.
0: එහෙනම් ඉතින් අපේ ගැන මතක් කරගෙන ගමන් යනවා ලස්සන හින්දි සින්දුවකට.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද
3: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියෙවි Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio Magi Hande Magi Rata

0: උදෑසන විනාඩි 54යි දැන් බලාව.
1: මේ අද සිට බිත්තර මිල ඉහළ යනවා කියලා වාර්තා වෙලා තිබුණා නේද?
0: බිත්තර? ඇයි ඇයි ඉහළ යන්නේ හේතුව මොකක්ද?
1: ලෝක කුසලන දිනපෙන්ද දන්නේ නැනේ. දන්නේ නැන්නේ කුකුළු කතා වුණත් දන්නේ නැහැ
0: නේද? ඒ කියන්නේ දැන් රුපියල් 41 රුපියල් 41කට තිබිලාද බිත්තරයක මිල?
1: ඒක කීයටද ගත්තේ?
0: ආ 42ට 45ට වගේ ගත්තා ඉතින්.
1: ඒ අනුව සුදු බිත්තරයක මිල රුපියල් 41 දක්වා වැඩි වෙනවලු. රතු බිත්තරයක මිල රුපියල් 42 දක්වා වැඩි වෙනවා කියලා තමයි සභාවතුමා කියලා තින් සරත් රත්නායක මහත්තයර ගොඩ කලින් ඇමතුමක් ගන්නත් බැරි වුණා. ඉස්සරණ අපි කතා කළා නිරන්තරයෙන්ම කාලය තිබ්බනේ බිත්තර සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණු කාලයක් නේද?
0: දැන්
1: මේ කාලෙකින් තමයි බිත්තර මිල වැඩි කරනවා කියලා තියෙන රුපියලකින් වගේ තමයි ඒතර වැඩි වෙන්නේ නේද?
0: ඉස්සර රුපියල් 12ට 11ට විතර තිබ්බ බිත්තර වලට දැන් රුපියල් 40 ගණන් වලටම ගිහිල්ලා නේද? බලන්න තින්නේ.
1: ඔව් අවනද මං හිතන්නේ 90 ගණන් වලට බිත්තර කෑවනේ අපි නේද?
0: ඔව් ලොකු ගණන් වලට කෑවනේ.
1: ඔව් කොමාරි මේ විතර මිලත් වැඩි වෙනවලු. ඒ කියන්නේ තින් දැන් විතර ආපේද වැඩි කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද දැන් තාම අසාධාරණ වැඩි කිරිල්ලන්නේ ඔය තියෙන්නේ. විතරයක් 40යි විතර ආප 150.
0: 150යි.
1: දැන් මේ මොකද්ද ගණිතේ නේද?
0: ඔව්. ඒක හොඳ සාධාරණ ගණක් චා.
1: තන දවතන ගෙතුනවා ගෑස් පිටි ඊට පස්සේ මොනවද තව එකතු වෙන්නේ?
0: ඊස්ට් එහෙම එකතු වෙනවා. ආපසෝඩ දානවා.
1: ආපසෝඩ දානවා. විතරයක් දානවා
0: සමහර නහුණු දානවා කියලා කියනවා.
1: තන්නේ කොහොමරි දැන් 150ට වැඩි කරන්න එපා. තින් ඕක පවුනේ මිනිස්සුන්ට
0: එහෙම සමහර කෙනෙක් 152ක් කරයි චාමර. අපි දාන්නේ මේ ගම්බිත්තර කියන.
1: එහෙම ඉතින් අය ඒ වගේ මේවා නැහැ. ඉතින් කෙලින්ම ඉතින් 120කින් 130කින් තමයි වැඩි කිරිලි වෙන්නේ
0: නේ. රතු විතර දාන්න කියලා රුපියල් 152ක් කරයි. ඊට පස්සේ ඒක 52ක් ඒකන දෙක කියන්නේ සමහර කෙනෙක් රුපියල් 20ක් වෙන්න පුළුවන් නේද?
1: එහෙම වෙන්නත් පුළුවන්.
0: ඔව් එහෙම වෙන්නත් පුළුවන්.
1: අපි දන්නේ ඕවා.
0: අපි දන්නේ නැති වුණාට චාමර ධන නිධානය නම් දන්නව අපිව මේ අර හොඳම විදියට කෝටිපතියෙක් කරන තැන.
1: හ්ම්.
0: ඒ කියන්නේ හොඳම විදියට කෝටිපතියෙක් කරන්නේ කොහොමද? කීයක් වියදම් කරන්න ඕනද? ඔයාට කීයක් දෙනවද? එතකොට ඒක ඔයාට දීලා ඊට පස්සේ ආපහු රටේ සංවර්ධනෙට කොච්චරක් අයින් කරනවද? ඔය ප්ලෑන් එක කොහොමද ධන නිධානයේ තියෙනවා? ඒගොල්ලෝ ග්ලාස් වෙලා ඉන්නේ කෝටි ගානක කෝටිපතිය බිහි කරන ගමන් අපි වියදම් කරන රුපියල් 40න් තව තවත් දේවල් රට වෙනුවෙන් ලබා දෙන්න.
1: දැන් කට්ටිය බය වෙයි මේ දෙන්න ටිකට් එකේ ගාණින් කොටසක් වෙන් කරනවාද කියලා.
0: නෑ නෑ. ඒක
1: නෙමෙයි කියන්නේ. රුපියල් 40 ගන්න මේ කියන්නේ. හරි.
0: රුපියල් 40 කියන්නේ ටික ඔයාලට දෙන ගාණෙන් එහෙම මේ අයින් කරන්නේ නෑ. එහෙම හිතන්නේපා. හරිද?
1: ඉතින් දර නිධානය ගන්න වැඩි වැඩියෙන් මොකද ජාතිය මහා ධන සම්පත කියන්නේ ඒ තරම් දිරුම් අවස්ථා තියෙන. කෝටි ගණන් වලින් තමයි වැඩේ වෙන්නේ. හරි ලක්ෂ ගණන් වලින් නෙමෙයි වැඩේ වෙන්නේ. කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් මැයි මාසේ කන්ද උඩ රටින් බිහි කළා දර නිධානයේ ලොතරැයි. ඊළඟ වාසනාවන්තය වා වෙන්න පුළුවන්. මේ වාසනාව උදා කරගන්න එක වාගේ වැඩක්. දැන් මේ කෝටි ගානක දිනුම් අවස්ථාවලට අමතරව සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට උදා කරලා දෙනවා. එතකොට අවස්ථා රසක් තියෙනවා දිනන්න. ඔයාලට තියෙන ටිකට් ගන්න වැඩි වැඩි. ටිකට් ගන්නකොට ඉතින් 1ක් 2ක් 3ක් 4ක් ගන්න පුළුවන් තර. ගත්තර පස්සේ ඉතින් ඔයාලට ওই දිනුම් අවස්ථා හම්බෙලා කෝටි ගානක මුදල් හිමිකරුවෙක් බවට පත් වෙන අවස්ථාව තියෙනවා.
0: ඔන කැස්ස හෙම්බිරිසාව එහෙම ඔයාලට මේ දවස් ටිකේ හරියට කතා කරනවා නම් ඔයා ළඟටම වෙලා ඉන්න ඕනේ කියලා කියනවා නම් ඔයා නැතුව බෑ කියලා කියනවා නම් කියන්න අනේ එපා මට ඔයාව එපා. මොකද මෙල්ඩෝල් ඉන්නවා මං ගාව. එයා බීපු ගමන් ඔයාලට ඉතින් ඔක්කොටම ටටා බයි කියන්න තමයි වෙන්නේ කියලා කියන්න ඕනේ. හරිද? මොකද ඉතින් මෙල්ඩෝල් කියලා කියන්නේ
1: පැරසිටමෝ. ඔන කැස්ස හෙම්බිරිසාව කතා කිරීම කිසිසත් හැදුනහම අපිට කතා නැති වෙනවා නේද?
0: මෙල්ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝ වල විශේෂයක්. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. ඔය ඔන කැස්සෙම්බිරිසාව ආවගේ පස්සේ එනවා නම් යාළව ඇතහැරලා දාන්න. ඔයාට ලොංකම තියෙනවා උණ කැස්සෙම්බිරිසාව. හරිද? උණ කැස්සෙම්බිරිසාව ඔළුව කැක්කුම ඇඟපත වේදනාව. තේරුණාද?
1: එහෙනම් අපි යන් අලුත් පෑයකට මේ සින්දුවත් එක්කම එකතු වෙන දිගටම ද වෙල්කම් ෂෝ සමග

0: වෙලා උපෙරවරු 9යි විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තන නිතහනය ලොතරයිෙන් රුපියල් කෝටි 13 නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩුම මිලට

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක.
1: උදේනවයයි විනාඩියටයි දැන් බලාව අපේ අවසාන පැය.
2: අපේ අවසාන පැයටත් ඇවිල්ලා තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලෙ ඉතින් ඉන්නවා මේ පැයත් අපිත් එක්ක.
1: ඔව්.
2: ඒ වගේම මෙල්වා GI පයිප්ස් ඉන්නවා ශක්තිමත් බැඳීමකට ඉතින් මෙල්වා නිෂ්පාදනම තෝරගන්න.
1: හ්ම්.
2: දැන් අද ඔයා කොහෙවත් අපි එක් කරගෙන යන්නේ නැහැ නේද?
1: නෑ නෑ මම
2: ඔයාගේ අවස්ථාව මම ප්‍රයෝජනට අරගෙන තමත් මේ කලින් ලියාගෙන උතාගෙන තියාගත්ත එකක් දිගාරින්න තමයි ලෑස්ති වෙන අද කතාව.
1: ආ දිගාරින්න ගේන.
2: මේ මිහිමත ඔයාට මට ජීවිතේ කවදාවත් මෙතනට යන්න වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මම ගියත් ආත්මිකටවත් ඔයා නම් මෙතෙන්ට යන්නේ නැහැ කියලා මම දන්නවා.
1: ඇයි?
2: ඒක නිසා ඒකන කියන්න ලෑස්ති වෙන්න මම මේ. බොහෝ දිනෙකගේ සිහිනයක් සමහර අයගේ. ඒ තමයි එවරස්ට් කඳු මුඳුනට යන්න තමයි මම මේ යන්නේ. හරි?
1: ඔයාට යන්න අමාරුනේ චාමර.
2: මට යන්න අමාරුයි.
1: කිව්සුන් යනවා.
2: කිව්සුන් යනවා. කිව්සුන් යන එකද ප්‍රශ්නේ දැන් මෙතන.
1: හරි.
2: උඩරංගන අතාරිනවා. දැන් නිපු එවරස්ට් කඳුමුදුන කියලා කියන්නේ ලෝකයේ උසම ස්ථානය නේද? දැන් වර්තමාන ගණනය කිරීම අනුව හරියටම වාර්තා වෙනවා කියන්නේ මිම්ම ගත්තොත් එහෙම මීටර් 8848.86ක්. ඔය 8.6 කොටස කලින් තිබ්බේ නැහැ. ලෝකයේ සාමාන්‍ය කඳුමුදුනක අපි භූගෝල විද්‍යාත්මකව ගත්තොත් එහෙම කඳුමුදුනක් නිපු සාමාන්‍යයෙන් මිලි ගණන් වලින් ලෝකයේ අවුරුදු 10න් 10ට වගේ

0: ඉඩට ඉස්සෙන ලංකා මධ්‍ය කඳුකරයත් එහෙම තමයි. ඉතින් ඒක නිසා මේවරස් කඳු මුදුන දැන් හඳුන්වන්නේ මීටර 8848.86 උසයි කියලා. හරිද? දැන් එවරස්ට් කඳු මුදුනට ළඟා වෙනවා කියන එක නිකන් ලේසි පාසු එකක් නෙවෙයි. ඒක නිකන් ඔට්ටු දාලා නිකන් ගේමට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. හරිද? අවම වශයෙන් දින කීයක් යනවා කියලා දුව හිතන්නේ? අවම වශයෙන් දින 60ක් මාස දෙකක් යනවා කඳු මුදුනට ළඟා වෙලා එන්න. මේක ජීවිතේ ඔයාට මට ඒකයි මම කිව්ව හිතාගන්නවත් බෑ. දැනට ලෝකේ 6000කට වැඩි පිරිසක් ගිහිල්ලා තියෙනවා තරණය කරන්න. ඒ වගේම තරණය කරපු අය වගේම තරණය කරපු අය වගේම ප්‍රමාණයක් මගින් හැරිලාවිල්ලා
1: තියෙනවා.
0: සමහර අය ජීවිතේ සමුගෙනවිල්ලා තියෙනවා. සමහර මිනිස්සු ගියේ කොහෙද කියලාවත් අදරත් හොයාගන්නවත් නැහැ. ඒක නිසා මේ මාරාන්තික ගමන ගැන අමුතුවෙන් මම ඔයාට කියන්න ඕනේ නැහැ. මේක මේ එක දිගටම නිකන් අපි සිරීපාද නගිනා වගේ නගින්න බෑනේ. මීටර 8000 ගණක් යනකොට පළමු දවස් 10 12 කන්ද පාමුල ඉන්නේ. මේක හඳුන්වන්නේ මේ බේස් කැම්ප් එක කියලා නිපු. හරිද? එතකොට මීටර 5300ක වගේ දුරක් මෙතන යන්න තියෙනවා. ඊළඟ දවස් 40ක වගේ කාලේ යන්නේ ওই බේස් කැම්ප් එකේ ඉඳලා කැම්ප් 2 කැම්ප් 3 වගේ දුර යන්න තමයි යන්නේ. මෙතෙන්ට 3 තියෙන දුර තමයි මීටර 7300ක්. 7300ක් උඩට ඔන්න ඔයා දැන් කැහැ කැහැ යනවා ඇති. ඔයාවා කියන ඇති. ඇදෑ තමයි යන්නේ.
1: හරි.
0: එතකොට අධික ශීතල තියෙන තනිකරම හිම විතරයි එතනින් එහාට වඩ බලා ගන්න පුළුවන්කමක් තියෙන. උෂ්ණත්වයට තේරෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා නිපු. ඔයා මොකද උෂ්ණතාංශය අහලා තියෙනව නේද? ඉහළ යන සෑම මීටර 1000කටම සෙල්සියස් අංශක 0.64කින් උෂ්ණත්වය අඩු වෙනවා. ඒක තමයි අපි උෂ්ණතාංශය කියලා හඳුන්වන්නේ. එතකොට සමහරවිට 1000කටම 6.5කින් උෂ්ණත්වය අඩු වෙනවා. ඒක තමයි අපි උෂ්ණතාංශය කියලා හඳුන්වන්නේ. දැන් මේ තැනට ඔයාට යනකොට සාමාන්‍ය වට උෂ්ණත්වය සෙල්සියස් අංශක -10ක් 15ක් වගේ වෙනවා. ඍණ හොඳේ. හරි. රාත්‍රී කාලේදී -30ක් වගේ වෙනවා. අවසාන දවස් කීපයේ දිනක කඳු මුදුන උඩට යනකොට ඔයාට උෂ්ණත්වය සෙල්සියස් අංශක -60ක් විතර. උෂ්ණත්වයක තමයි ඔයාට යන්න
1: තියෙන්නේ.
0: -60ක. මෙතන ගිහිල්ලා මේ පැය ගණන් ඉන්න බෑ. සෙල්ෆි ගහන්න ඕවා කරන්න මෙතන බෑනේ. උපරිම වට ඉන්න පුළුවන් විනාඩි 20ක් වගේ කාලයක්. එතනින් එහාට ඔයාට ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ වෙනුවෙන්ම සූදානම් කරු විශේෂ ඇඳුම් තියෙනවා. මේ ඇඳුම් ස්තර 3ක් විතර තියෙනවා. මේවා මේ හදලා තියෙන්නේ ගෝනුන්ගේ වගේම මුවන්ගේ සමින් තමයි මේ හම් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ විශේෂ ඇඳුම් විතරයි අදගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මාස දෙකක් තිස්සේ ඍණ 30ක ඍණ 40ක මාරාන්තික ගමනක තමයි ඔයාට ওই මීටර 8000 කියන උසම කලාපෙට යන්න තියෙන්නේ. මේ කලාපේ හඳුන්වන්නේ ඩෙඩ් සෝන් කියලා. හරි. මරණයේ කලාපයක් තමයි මේ කලාපය. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාට විනාඩි 15ක් 20ක් ඉඳලා ආයෙත් පල්ලම් බහින්න තියෙන්නේ. වාඩනේ හිතේ හැටියට මහන්සි අරින්න එහෙම ඉන්න පුළුවන් කාලයක් උඩට ගියාට පස්සේ ලැබෙන්නේ නැහැ. මාස දෙකක් දුක් විඳලා මිනිස්සු ගිහිල්ලා විනාඩි 15ක් විනාඩි 20ක් ඉඳලා ආයෙත් හැරිලා එනවා. බලන්නකෝ ජීවිතවල ජයග්‍රහණය කියන දේවල් වල කොච්චර වෙනස්ද කියන එක නේද?
1: ඒ සතුට විඳ ගන්න තියෙන්නේ මුළු ජීවිත කාලෙම විඳ ගන්න පුළුවන්. හැබැයි ඉතින් එතන ගත කරන්න පුළුවන් වෙන්නේ පොඩි වෙලාවක්.
0: මාස දෙකක් දුක් විඳලා සමහර අය අවුරුදු ගාණක් try කරලා ගිහිල්ලා පැයක් නින්නේ නැහෙනි විනාඩි 15ක් 20ක් ඉඳලා එනවා මිනිස්සු. ජයග්‍රහණය කියන දේ තීරණය වෙන්නේ ඔයා ජයග්‍රහණයේ රැඳී ඉන්න කාලේ නෙවෙයි නිපු. ඔයා එතෙන්ට යන්න ගන්න වෙහෙස සහ ඔයාගේ සාර්ථකත්වය.
1: අනිවාර්යයෙන්.
0: ඒක නිසා මේ සෙල්ලම් ගමනක් නෙවෙයි ඉතින් එවරස් කඳු මුදුනට ළඟා වෙනවා කියන එක. අපි තාම එවරස් කඳු මුදුනට තියා සිරීපාදේවත් ගිහිල්ලා නැතින කට්ටිය ඉතින් මේවා බලද්දී අඬන්න ඕනේ ඉතින් නේද? එහෙම යන්න බැරි වෙච්ච අය ඉන්නවා ඉතින්. පුළුවන් නම් ඉතින් සමහර අය නම් කඳුනා කියන එක ගොඩ දෙනෙක්ගේ ආසාවක් නෙතින් නේද? මේ මහා ලෝකේම තමන්ගේ පයට පෑගෙන අපූරු නිමේෂයක් අත්විඳින්න ලැබිලා තියෙන මේ ලෝකේ කීයෙන් කී දෙනාටද නේද? එහෙම ජයග්‍රහණය කරන්න තියෙන ගමන තුල ඔයාගේ ගමනට යන ටාගට් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාකට දෙන කැපවීම, ඔයාකට දෙන වටිනාකම ඒක තමයි වැදගත්
1: වෙන්නේ. දැන් ශාමරෝයි මේ දැන් ලෝකේ තියෙන උසම කන්ද විදිහට නෙවරස් කන්ද කියන්නේ කියන්නේ භූමිතලයේ ඉඳන් තියෙන උසම කන්ද තමයි
0: ප්‍රතිපෘෂ්ඨයේ
1: ඉඳලා. හැබැයි තේ නිකන් හරි මවුනාකී කන්ද ආවනම් එහෙම උඩට අනිවාර්යයෙන්ම මවුනාකී කන්ද තමයි උසම කන්ද වෙන්නේ. මොකද මුහුද පතුලේ තියෙනවා ගොඩාක් ඉඳා බහැලා. ඉතින් ඒක නිකන් හරි උඩට ආවනම් එහෙම එවරස් කන්ද පරාදයි. මවුනාකී කන්ද තමයි උඩට. මොකද මුහුද මට්ටමේ ඉඳන් අර 10000කට කිට් වෙනම මේ මවුනාකී කන්ද උසයි. මුහුද මට්ටමේ ඉඳන්
0: මවුනාකී කන්දාවත් මිනිස්සුක තරණය කරනවා.
1: ඔව්.
0: නේද මිනිස්සුන්ට බැරි දෙයක් නෑ කියලා මිනිස්සු පෙන්නලා තියෙනවා. මරියානා ආගාදෙත් කැණීම් කැණි ගවේෂණය කරලා තියෙනවා අපි ගැඹුරුම තැන. ඒ වගේම උසම තැන එවරස් කඳුමුඳුරටත් මිනිස්සු ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ නේද නිපු ඇත්තටම ඉතින් බැලුවොත් එහෙම.
1: ඕන දෙයක් කරන්න පුළුවන් හිත තියෙනවා නම් චාවර. කවුරු උදව් නොකරත් තමන්ගේ විශ්වාසය තියෙනවා නම් මම මේක කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් ඔයාට කරන්න පුළුවන්. බය වෙන්න එපා. හරිද? අපි යමු සින්දුවකට.
0: යමු.

0: තදින් අල්ලගෙන ඉත්ති අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරිද්දී. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුභ දවසක්.
1: සුභ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: ඇඩි පැඩි
1: වෙලා. අංක එකයි ලග්න එකයි.
2: සියක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක් නැතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
3: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිරත්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
3: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
4: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
5: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
6: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
7: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
8: ලීඩ් කරන
9: ඔබ ඉන්නේ කොහෙද කියලා
10: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
11: Back to back, Sindhu Ahana.
12: Let's go.
13: Every weekday at 4 PM, Dimpotto with Ashi.
14: Asu 9:1, Asu 9:3. Supreme Radio.

0: Asunaveai eka Asunaveai tuna Supreme Radio Magi hala Magi rata
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3

0: එක දිගට රසමවන අපේ තානේ මෝනින් ෂෝ එක.
1: ඔද නවයයි විනාඩි 29යි දැන් වෙලාව කෙටි විරාමයකට යන්නත් ඕනේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ඔයා ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන නම් ඒක වෙල්ඩින් ව්‍යාපාරයක් නම් අනිවාර්යයෙන්ම ඔයා ගාව තියෙන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ.
2: මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ අවම ලෝබරවම දුම් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාවයේ අතින් ලංකාවේ අංක 1 ඉලෙක්ට්‍රෝඩ සන්නාමි විදිහට තමයි දැන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පත් වෙලා
1: තියෙන්නේ.
2: ඒකට හේතුව තමයි SLS සහතික දිනාගත්ත පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ විදිහට මෙල්වා සන්නාමයත් එක්ක ඉතින් ඔයාලා ළඟට එන්නේ. විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්, බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ වෙල්ඩින් කර්මාන්තය තාමත් ලාභදායී විදිහට කරගන්න ඔයාලට පුළුවන්.
1: හරි.
2: අද හાર્ඩ්වෙයාර් එකට ගිහලා අනිවාර්යෙන් ඉල්ලන්න මෙල්වා නම තියෙන SLS සහතික තියෙන මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ඉල්ලන්න මුදලාලි.
1: සමහර කඩවල් වලට ගියාට පස්සේ ප්‍රශ්නයක් තමයි චාමර මේ නිකන් හරි යවුවොත් එහෙම අපි මෙන්න මේකේ මේ බාණ්ඩේ තියනවාද කියලා. ආ ඒවා අපි ගාව නැහනේ. ඊට පස්සෙ වන ආපහු අහනවා මේ SLS මේ තියෙන එක තියනවාද? නැහැ ඒකත් නැහැ අපි ගාව. තියෙන්නෙම සමහරක් ඊට කොහෙන් හරි ආපු අනුකරණම තමයි. අනුකරණ දේවල් ටිකම තමයි මේ කඩේ තියෙන්නේ. එතකොට ඒවල ගාන යවුවාම පස්සේ අර තියෙන ඇත්ත ඒවට කියනන්නේ ඒවටත් වඩා ගණන් වැඩි.
2: එහෙම
1: ප්‍රශ්න තියෙනවා ඉතින්. සමහර තැන්වල බාල බාණ්ඩ ලොකු ගණන් වලට විකුණනවා. තවත් සමහර තැන්වල ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ හරි සාධාරණ මුදලකට විකුණනවා. ඒ සමහර තැන් අතරට කසාකල ග්‍රීන් සුප අංක එකට මෙනවා කියන එක මතක් කරන්න ඕනේ.
2: අනිවාර්යෙන්. සුපිරි වෙළඳ සල් ජාලයක නවතම අත්දැකීම ඉතින් ලංකාවේ ඔයාලට මට ලබා ගන්න පුළුවන් කසාක ග්‍රීන් සුප එකට යනවනම්.
1: ඔයාලට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු මෙන්න මේ වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම්ස් පවා හැමදේම දිවෙනේ අඩුම මිලට වාර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කසාකල ග්‍රීන් සුප එකට යන්න අලුතනක් අඩුම මිලක් ශාකා තියෙනවා මාතලේ, අතුරු ගෙඩිය, කඩුවෙල, ගනේ මුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල.
2: ඉතින් ගිහිල්ලා බලන්න වෙනස කොහොමද කියලා. ආට ඉතින් වැඩි විස්තර දැනගන්න කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් දුරකථන අංකය මතක් කරන්නම් 01122864012 කතා කරලත් වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ගිහිල්ලා බලන්නක කොහොමද තැන කියලා ඉතින් නේද. දැන් ලෝක කුසලාන ඉවර වෙලා පැය කීපයක් ගත වෙලා තියෙන්නේ දැන් නේද. දැන් FIFA ලෝක කුසලාන අවසන් වුණා. සමහර අය බලාගෙන හිටිය නිකන් ගෝල 15ට එකක් වගේ තරගයක් තියෙයි කියලා නේද. සමහර අය මම දැක්ක නිකන් සෝෂල් මීඩියාලම තියෙනවා නිකන් මෙසි සහ යමාල් ගහගයි වගේ එකක් නේද. දැන් දෙන්න ගහගනී දෙන්නගේ අර යාළුකම් දැන් නැති වෙයි. මෙසිව අවුරුදු ගා ගැනේ යමාල් අවුරුදු ගානක් ට්‍රේනින් කරන්න කියන්නේ ඒකට සහයෝගයත් මෙසි ලබා දීලා තියෙනවා. දෙන්නගේ යාළුකම් මෙතනින් ඉවර වෙයි. ලොකු කාලගෝටියක් වෙයි නිකන් ග්‍රවුන්ඩ් එක මැදට මිනිස්සු පැනලා නිකන් අපේ වගේ ගහගයි වතුර බෝතල් ගහයි. ඔහොම සමහරු හිතේනේ සමහරුන්ගේ බලාපොරොත්තු තිබ්බේ ඕගේ දෙයක් වෙයි කියලා. අනේ ඉතින් අවාසනාවට එහෙම කිසිම දෙයක් උනේ නෑ නේද. දැන් සමහර හිතා හිටියා ගෝල් 1 බිඳුවක් නම් වෙන එකක් නෑ කොහොමත්. ආජන්ටිනාව, ස්පාඤ්ඤ කොහොමත් 10ක් 15ක් යයි. ඉතින් හිටියා කට්ටිය නේද. හැබැයි 1 බිඳුවයි නේද නිබු. ප්‍රබල ආජන්ටිනාවට 1 ගෝලයක්වත් ගන්න බැරි වුණා. ස්පාඤ්ඤ අවුරුදු 16කට පස්සේ තමයි මේ තමන්ගේ රටට අරගෙන ගියේ ලෝක කිරුළ. එතකොට ස්පාඤ්ඤ හිටියේ ගොඩාක් තරුණ ක්‍රීඩකයෝ. අවුරුදු 21-22 ද යමාල් වගේ නම් අවුරුදු 19ක වගේ ක්‍රීඩකයෝ හිටියේ. තින්නේ ගොඩ දෙනෙක්ගේ අර බලාපොරොත්තු ඊයේ දවසේ ඉටු වුණේ
1: නැහැ. ඒක
2: ඉතින් very sorry නේද.
1: ඒ කියන්නේ චාමර මොන තරම් අධ්‍යක්ෂීම් බහුල වුණත් සමහර තැන්වලදී තරුණ අය පවා අර අභියෝගයක් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා, සහ අභියෝගයක් විතරක් නෙමෙයි ඔවුන් ගාවේ හැකියාව, ටෙක්නික් ඒ හැමදේම තියෙනවා කියන එකත් මම හිතන්නේ ස්පාඤ්ඤ කණ්ඩායම හරියටම පෙන්නුවා.
2: ස්පාඤ්ඤ කණ්ඩායම හරියට මේක පෙන්නු. ඉතින් මම මේ කියන්නේ ගිය ඉතින් අර වගේ බලාපොරොත්තු තියා හින්න පොයට ඉතින් සෝරි.
1: ක්‍රීඩාවේ
2: ඉතින් ආයෙ ඉතින් තවාවකක් එනකන් බලන්න ඉන්න වෙනවා. නිකන් මෙසි අණ්ඩායි, නිකන් මෙසි බීම පෙරලෙයි නිකන් නේද. ඔයගෙ ඉතින් බලාගෙන ඉඳපු කට්ටිය හිටියර නේද.
1: තරගයේ අවිනිශ්චිතයි. තරගයේ හැමදාම එක දිගටම එක්කෙනෙක් විතරක් කැපී පෙන්න බෑ ජාමර. ඒක එක එකන අභිභව එක එක කට්ටිය තරඟවලදී ඉස්සරහට එනවා. දැන් අපි පහුගිය කාලෙම කතා කරන්නේ එක එක කට්ටියගේ නම් ටික, මේ තරඟවලි පුරාවටම එක එකගේ නම් ටික කතා කරා. හැබැයි ඉතින් කොහොම වුණත් හැමෝම හොඳට සෙල්ලම් කරනවා සහ තමන්ගේ රට වෙනුවෙන් වැඩ කරනවා කියන එක අපි දන්නවා. රට වෙනුවෙන් වැඩ කරන්න ගමන් තමන්ගේ රටට අඩුම තරම මොකක් හරිදේක වාසියක් ඇදලගන්න සමහරවිට එක රෙකෝඩ් එකකට තියන්න පුළුවන් තරම් මේ තරගෙදී ගොඩක් හැටිය උත්සාහ කරා. ඉතින් තමන්ගේ රට වෙනුවෙන් කැප වුණා සහ සමස්ත ගානකට තව තවත් එක එක විදිහේ රැකියා නිර්මාණය වුණා. මොකද චාමර දැන් මේ ෆුට්බෝල් කියලා කියන්නේ දැන් එක දැන් අපේ ලංකාවේ ක්‍රිකට් නිකන් හරි එක පැත්තකට આવොත් එහෙම රැකියා එක එක විදිහට නිර්මාණය වෙනවා. ඉතින් ඒ වගේ දේවල් එහෙම ඇති වුණා සහ මුළු මහත් ලෝකයක්ම බලාගෙන හිටියා. අවසානයේදී තරගේ ඒ විදිහට නිම වුණා.
2: මං හිතන්නේ රට දිනුවට වැඩිය නිපු එතන තියෙන්නේ අවංකව ක්‍රීඩා කරනවා නේද? අවංකව ක්‍රීඩා කරනවා. ක්‍රීඩාවේදී රටද ඔයා ඉන්නේ මේ ප්‍රාදේශීය ස්වභාවකද නෙවෙයි නේද? ඔයා හරියට ක්‍රීඩා කරන්න ඕනේ පළවෙනිදී. ක්‍රීඩාවේ විනය තමයි හැමදේම තීරණය කරන්නේ නේද? ඉන්දියාවේ වගේ ගොඩක් තැන්වලක වුණා නම් එහෙම තින් නේද? ගල් මුල් ගහලා දැන් වතුර බෝතල් එළියට විසි කරලා මෙසීලට හූ කියලා නේද?
1: ලංකාවේ අපේ වුණා නම් වෙන්නේ මොකද්ද දන්නවද? හැම තැනකම කුණු තියෙනවා. හැම තැනකම කුණු.
2: ඔව්. ඒ නිසා මේ ලංකාවේ අපේ අය ගියපු නැති නිසා සහ ඉතින් අපේ අය හිතපු විදිහට තරඟිවරු නැති වුණාට මෙසී ගෞරවන්විතව තමන්ගේ ක්‍රීඩා දිවියට සමු දෙනවා ඉතින් නේද? ඔහු අය ලව තවත් ලෝක කුසලණයකට ක්‍රීඩා කරන්නේ නැහැ. ඔව් ලෝකේ පුරාවෘතයක් පාපන්දු ක්‍රීඩා පිටියේ අතිශයින්ම පුරාවෘතයක් සහ ඉතා විශිෂ්ට නායකත්වයක් ඔහු ලබා දුන්නා. ඉතින් ඒ වගේම තවත් ක්‍රීඩකෙක් බිහි වෙමින් දැන් එනවා. සස්පාඤ්ඤ කණ්ඩායම දැන් ඔන්න තව තවත් ඊළඟ පාරත් ලෝක කිරුළට ඉතින් සූදානම්ින් ඉන්නවා. ඒ නිසා ක්‍රීඩාව කියලා කියන්නේ විනයම තමයි නිපුණේ කවුරු කොහොම මොනවා කිව්වත්. ඒ නිසා ඉතින් ඒ ප්‍රේක්ෂකාගාරවලට ඒ ක්‍රීඩකයන්ට ඒ පුහුණු කරුවන්ට ඉතින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා රටක් විදියට. රටක් විදියට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේකයි වැදගත්කම තියෙන්නේ. ක්‍රීඩාවට එහා ගිහින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපේ ජීවිතේට. අර ඔය අවිනිශ්චිතයි කියලා කිව්වනේ නේද?
1: ඔව්.
2: දැන් මේ ක්‍රීඩා ගොඩක් තාක්ෂණික ක්‍රීඩා වෙලා
1: තියෙන්නේ. අනිවාර්යයෙන්.
2: ඒකයි අර නිපු අපිට තරඟ ගෝලට දෙකම සමාන වුණේ. ඊට පස්සේ දෙන්නේ අර අතිරේක කාලයක්. ඒ අතිරේක කාලෙදි මොනවා වෙයිද කියන්න බෑ. හැබැයි අර අපි එදා දකින ක්‍රීඩාවට වඩා සමහර ක්‍රීඩා දැන් වෙනස් වෙලා.
1: ඔව්.
2: වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කොච්චර දක්ෂ ටීම් එකක් කියලා අපි හිතාගෙන හිටියත්, දක්ෂ මිනිස්සු කියලා අපි හිතාගෙන හිටියත්, දක්ෂතාවයේ තියෙන්නේ ගෝල රැස් කරන එකේම නෙවෙයි, අවසාන මොහොත වෙනකන් අල්ලගෙන ඉන්නේ.
1: වැදගත්ම තේ වෙන්නේ චාමර, තමන් දක්ෂයි කියලා දැනගෙනත්, තමන් පරදිනවා කියලා සමහරක් තැන්වල දැනගෙනත්, තමන් තව කෙනෙක්ට දිනන කෙනාට එක එක දේවල් නොකර එතනින් ඉස්සරහට අයින් වෙලා යන එක චාමර. ඒ කියන්නේ හැමදාම තමන්ගේ අතේ කාලේ තියෙන්නේ නැහැ කෙනෙක් ගොඩක් අය දන්නවා. ඒක තේරුම් අරගෙන අනිත්‍යයට අවසර දීලා ඉඩ දීලා පාඩුවේ පැත්තකට වෙන එක තමයි ගොඩක් අය දක්ෂ සහ විනයගරුක ඒ වගේම මනුස්සකම තියෙන මිනිස්සු කරන්නේ. ආ නෑ නෑ ඒක මගේ කියලා බලෙන් බදා ගන්න යන්නේ නැහැ. ඒක හොර කරා කියලා ඒක බදා ගන්න යන්නේ නැහැ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳගත්තා. ඒක එහෙම කළා
2: අනිවාර්යෙන්. ඉතින් ඊළඟ ලෝක කුසලාණයත් අපි බලමු. ශ්‍රී ලංකා කණ්ඩායමකටත් යන්න පුළුවන්කම තිබ්බනම් නේද? අවසන් මහතරඟේ කෙසේ වෙතත් නිකන් ලෝක කුසලාණයකට හරි සංචිතය අපි තේරුණා නම් නේද?
1: ඒකනේ.
2: කොච්චර වටිනවද ඉතින්? බලමු බලමු.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති කෙරේ විරාමකට යන වෙලාව මතක් කරනවා නම් උදේ 9:00 විනාඩි 36යි.

0: සුප්‍රීම් රේඩියෝ
1: මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියව කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI බොක්ස් බාවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI බොක්ස් බාර් තමයි මෙල්වා GI බොක්ස් බාර්.
4: මෙල්වා මෙතින් දන්න කියන GI බොක්ස් බාර්. සමුරුමලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 6 18 22.
5: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
6: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
7: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
5: ඉවරයි අද.
7: ආ, කවද දැක්ක හීනේ?
8: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
7: ඕන බුදුම අපට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
4: සිංදු කෆේ විත් නිමේෂා. නිමේෂා ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකාලමු.
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. ලයිව් එකේ ඉන්න අය විහිළු කරනවානේ. උදේ පාන්දර ඇවිදින්නද?
1: බිලි ලැජ්ජයි නේද?
0: උදේ පාන්දර ඇවිදින්න කොහොමද කියලා කියන්නේ?
1: මම නම් යනවා යන්නේ ඉතින්. බිලි ලැජ්ජයි වෙයි.
0: උදේ පාන්දර ඇවිදින්න කොහොමද කියලා කියන්නේ? මං අහන්නේ ලයිව් මේ මොනවාද මූදේ ඔෆිස් එකට ඇවිල්ලා තමයි පොඩ්ඩක් කොහොම හරි මේ S2ම අරගන්නේ. මේ විකාරයක් කරනවා මේගොල්ලෝ ඉඳගෙන. අනේ මන් දන්නේ.
1: මොන හොදගන්නෙත් මෙහෙට ඇවිල්ලා.
0: මොනවද ගන්න දත්තිකම දින්නෙත් මෙහෙට ඇවිල්ලා අපේ විකාරයක් කතා කරනවා ඇවිදින්න කියලා. කොහොමද චාමර දැන් සමහර අය නිදිපැදුරේම තමයි යන්නේ ටිකට් එකක් ගන්න. උදේ පාන්දරම ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඇදෙයි කියන හිතේ අදහසක් තියෙනවානේ. කාටත් කලින් මං එතන.
1: කලින් යන පිළිවෙලට පරිසිදුවට නේද?
0: සමහර අය එහෙමත් නැහැ ටග්ගලකින් කාටත් කලින් මම ගන්න කියන එකේ හැංගීම යනවානේ චාමර.
1: ඒ වුණාට එහෙම කරන්න එපා නේද?
0: ඔව් අර කඩේ ඉන්න කෙනා පවුනේ ඉතින්.
1: අනිවාර්යයෙන්.
0: උදේ පාන්දර ඔයාම මේ නේද?
1: සහ අපි හැමදේටම අර ගරුත්වයක් කියන දේ තියෙන්න එපා නේද? ඒ නිසා උදේ පාන්දරම එනා ඉන්නවා තමයි. ඊළඟ මේ මාම දුරාරේ නිකන් ඉතින්න වෙලා ඉන්නවා. හැබැයි කොන්නේ පීරලා නිකන් නේද?
0: පුයරට
1: දාලා නිකන් එහෙම තමයි යන්නේ අපේ අංකල්ලා එම ගිහිල්ලා.
0: එතකොට ඉතින්
1: ගන්න අද සම්පත ලොතරැයි.
0: ඔව් කඩේ ඉන්න කෙනාටත් ප්‍රියයි ඔයාටත් ප්‍රියයි දවසම සුබයි.
1: අනිවාර්යයෙන්. ඉතින් අද සම්පත දිනුම් මාරය ඔබට ලබා දෙන්නේ මහජන සම්පත දිනුම් මාරයෙන් තෝරා ගන්නා ලද ජයග්‍රාහකින්ට. හරිද? ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගලපන 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගලපුණොත් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගලපුණොත් රුපියල් 4,000ක් වගේම සෙසු තෑගිත් තියෙනවා. අද වියදමට කියාපුම ලොතරැය තමයි අද සම්පත ලොතරැය. 250,000ක් දක්වා දෙනවා කියන්නේ හිතන්නකෝ අද වියදමට. ඊට වඩා වියදමක් ඔයාලට තියෙන විදිහක් නැහැ. එහෙනම් ඔයා සිංගප්පූර් වගේ තමයි ඉන්න ඕනේ. නේද? ඒක තියෙනවා වෙන්නේ නැති. හැබැයි ඉතින් එදිනදා තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න තාමත් මේ ටිකෙන් අපිට පුළුවන්කමක්
0: තියෙනවා.
1: කියන්නේ ওই සරලම කාරණා ටික වාහනේ වාරිකය ඇවිල්ලා නම්, එතකොට ගෙදර තියෙන බිල් ටික ඇවිල්ලා නම්, වතුර බිල් ඇවිල්ලා නම්, කුලිය ඇවිල්ලා නම්, නේද? ওই ටික ওই විදිහට කියලා යද්දි 250,000 කොහොමත් හරියනවා ওই ටික.
0: ඒ
1: නිසා අද සම්පත ලොතරැයපත් වැඩි වැඩියෙන් ගන්න.
0: අද සම්පත ගන්නවනේ.
1: අද සම්පත අරගෙන හීන හැබෑ කරගන්න කියලා තමයි ඔයාලට මතක් කරන්න තියෙන්නේ.
0: මම මේ කල්පනා කරේ චාවර, දැන් සමහර ළමයි ඉන්නවා මේ හරියම ආසාවෙන් කියනවා අම්මලාට, අම්මේ ඔයාලා කරපු මහන්සිය නිසා මම අද හොඳ උපාධියක් ගත්තා. සමහර ළමයි මේ කියන්නේ උපාධිය අරගෙන කැප්ෂන් එකයි ස්ටේටස් දැන් FB එකට දානවනේ. මොකද තමන් ගත්ත හොඳම දේවල් ටික ඇත්තටම දාන්න එපයි නේ. මොකද ඒගොල්ලෝ දන්නේ තමන් කාපු කට්ට මොන වගේද කියලා. තමන් මොනතරම් දුකක් විඳලාද, තමන්ගේ අම්මා තාත්තා දුකක් විඳලාද මේ අධ්‍යාපනය ලබා දෙන්න උදව් කරේ කියන එක ඒ දරුවෝ දන්නවා. ඉතින් ඒ නිසාම ඒ හැමෝටම ස්තුති කරලා FB එකේ පෝස්ට් එකක් දැම්ම කියලා ඔය ඉරිසියාවේ පැලෙන්න එපා. මොකද ඒවා ඉරිසියාවේ පැලෙන්න හේතු නෙමෙයි, ඔයාටත් ඒ තැනට යන්න හේතුවක් ඒවා. සමහරට හිතෙන්න පුළුවන් ඒක මේ දැම්මම පස්සේ අම්මේ මේ දාලා පෙන්නන්න ගත්තෝ පෙන්නන්න ඕ මොකද කියලා එහෙම හිතනවා නේද? සමහර අය එහෙම හිතනවා. ඉතින් ඒවට
1: ඉතින් තමන්ගේ ගිනුම නම් තම මොනවද දැම්මත් අනුන් මොනවද නේද? ඔයා කතාව කියන්නකෝ.
0: හරිද? දැන් ඔයව ඔහොම හොඳම උපාධියක් එහෙම ගන්නව නම් ඔයාට පුළුවන්කම තියෙනවා කල්පනා කරලා බලන්න. සමහර උපාධිය අරගෙන ඉවරයි. තව සමහර උපාධියක් ගන්න හිතාගෙන ඉන්නවා. ලෝකේ හොඳම විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගන්නවා කැමතිනේ. දැන් ඒරවල සමත් නම් අනිවාර්යයෙන්ම ඔයා යන්නේ එතනට. ලෝකේ තියෙන හොඳම තැනකින් හොඳම විශ්වවිද්‍යාලයකින් හොඳම උපාධියක් ලෝකෙම පිළිගත් උපාධියක් ගන්න ඔයා යන්න China Lanka Education එකට. මොකද China Lanka Education ලෑස්ති ඔයාගේ සුදුසුකම් බලලා ඔයා කැමති උපාධිය තියෙනවානේ. ඔයාගේ කැමති උපාධියත් එක්කම චීනට ගිහිල්ලා පූර්ණ ශිෂ්‍යත්ව හරි අර්ධ ශිෂ්‍යත්ව හරි ඒ ටිකත් ලබා දීලා ඔයාගේ හැකියාවේ හැටියට චීනේ තියෙන හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයාට හොඳම උපාධිය ලබා දෙන්න. ඉතින් මේ අවස්ථාවම ගන්න එපා. මේ 27 එහෙම නැ මේ 28 29 කියන දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඒ කියන්නේ ජූලි මාසේ 28 29 සම්මුඛ පරීක්ෂණ තියෙනවා. චීනෙන් මේ පාරත් ශිෂ්‍යත්ව 100ක් දීලා තියෙන අපේ ලංකාවේ ඉන්න සිසුන්ට 2027 වසර සඳහා බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අතට තවත් විෂයන් රසකට උපාධි ලබා දෙන්න සූදානම්ින් ඉන්නේ.
1: ඔව් මෙතන මේ 100 කියලා කියන්නේ සමස්තේම නෙවෙයි.
0: මේ
1: තෝරගත්ත කිහිපයක් විතරයි පාඨමාලාවන්. තවත් පාඨමාලා ගොඩක් තියෙනවා. උපාධි ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මක වේ තියෙන දේවල් වගේ තව ගොඩක් දේවල් තියෙනවා. හරි. ඒවා දැනගන්න කතා කරන්න ડોક્ટર වාග්ගේගේ නම්බර් එක අපි කියන්නම්. කතා කරලා බලලා වැඩි විස්තර දැනගන්න. චීනියට ගිහිල්ලා විශ්වවිද්‍යාලයක ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාලයක වට ඉගෙන ගන්න ලැබෙනවා කියලා කියන්නේ ඉතින් අංග සම්පූර්ණ උපාධියක් ලෝකේ නව ලෝකෙට ගැලපෙන ලෝක වෙළඳපොළට ගැලපෙන ජාත්‍යන්තර වෙළඳපොළට ගැලපෙන රැකියාවක් තමයි ඔබට ලැබෙන. ඒක නිසා මේ අනිවාර්යයෙන් මේ අවස්ථාව මඟ අරගන්න නම් එපා.
0: අපි දන්නවා චීනයේ තියෙන දැන් තාක්ෂණයේ මොන වගේද කියලා. ඒක මේ චීනයේ මොන තරම් දියුණුවද කියන එක අපි දන්නවා. චීනයේ දවස ගන්න තමන්ගේ රටේ අභිමානේ ගොඩනගන්න මොන තරම් අධ්‍යාපනයට මුදල් වැය කරනවාද කියන එක අපි දන්නවා. මොකද ඒ නිසාම තමයි කෝටි ගානක ශිෂ්‍යත් අපිටත් මේ විදිහට ලබා දෙලා තියෙන්නේ. ඉතින් ඒ ශිෂ්‍යත්වයක් ලබාගත්තු සිසුවෙක් වෙන්න ඔබටත් පුළුවන්කම තියෙනවා. ඉතින් දැන්ම කතා කරන්න ඩොක්ටර් භාග්‍යට 0770290290ට 0770290290 කතා කරන්න. කතා කළාට පුළුවන්කම තියෙන ඩොක්ටර් භාග්‍යගේ හැම විස්තරයක්ම දැනගන්න.
1: දැන් ඉතින් ලෝකෙ වෙනස්. අපි අර යන කාලේ තිබ්බ උපාධි නෙවෙයි දැන් තියෙන්නේ.
0: ඔව්.
1: දැන් තියෙනවා මොඩල් පර්ෆෝමන්ස් තියෙනවා. තව ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. සමහර ඒවා ඇත්තටම මන්නම් අහලත්
0: නැහැ.
1: අපි යන කාලේ ඒවා තිබ්බේ නැහැනේ. අපි යන කාලේ තින් බැචලර් ඔෆ් ආර්ට්ස් කියලා තින් ඔය ටිකක් ඉන්නේ තිබ්බේ. දැන් ලෝකෙ වෙනස් වෙලා දවසින් දවස වෙනස් වෙනවා. අපිත් මහා ලොකු කාලයක් නෑ මේ කිව්වට තින් උසස් පෙළ කරලා. හැබැයි තින් අපි තිබ්බට වැඩිය ගොඩක් දේවල් දැන් ලෝකේ තියෙනවා.
0: වෙනස් වෙලා ඒ වගේම හැම විශ්වයකටම හැම රැකියාවකටම වටිනාකමක් එකතු කරගෙන මේ උපාධියක් හදාරන්න පුළුවන්කම තමයි මේ විදිහට හදලා දීලා තින්නේ කියන එක මතක් කරන ගමන් අපි යමු සින්දුවකට.

0: ප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ.
3: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම්ක හොඳ වර්ගයේ.
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න කියන GI බොක්ස් බා.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතාව කොයි හරි
7: හිතට ශක්තිය
5: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
7: ලස්සනට ඉන්න අලුත් රහස්
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
10: කලර්ස් ගුණ පිළිකේම
11: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
12: උද නවයයි විනාඩි 54යි දැන් වෙලාව. අපිට අද වැඩසටහන නිමා කරන්න වෙලාව ඇවිත් තියෙන්නේ.
13: දැන් ලංකාවේ මේ පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවන් සිද්ධ කරන්න තීරණය කරලා තියෙනවා.
12: ඒක හොඳයි.
13: මෙම කියන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සලයේ සභාපතිතුමා. ඕක දැන් පළවෙනි පාර කරන්න යන වැඩක් නෙමෙයි. ඊට කලිනුත් ඔය අවස්ථා කීපයේදී කළා. ඕක හැමදාම කරන්නේ. ඒක නියම ව්‍යාපෘති වගේ පටන් ගන්නවා. ඊට පස්සේ එතනින් ඒක නතර කරලා දානවා.
12: නියම ව්‍යාපෘතියක් විතරමයි.
13: ඔව් නියම ව්‍යාපෘතියක් විතරමයි ඊට පස්සේ. සමහරේ වගේ නම් අපි දැකලා තියෙනවා ඉතින් නේද? සමහරෝ ඒ බ්‍රේක් පැඩල් එහෙම ලනු දාලා බැඳලා තියෙන්නේ. බ්‍රේක් කේබල් එහෙම සමහර ලනු දාලා තියෙනවා. ආ කේබල් ගැලවිලා ඉතින් ලනු දාලා බැඳලා තියෙනවා දැකලා තියෙනවා ඉතින් අපි. ඒ හින්දා අනිවාර්යෙන් ওই වැඩේ කරගෙන යන්න ඉතින්. කරගෙන ගිහලා ඔක්කොම ටික ඉතින් ওই නේද තහනම් කරලා දාන්න තු එයාට සහනයක් දෙන්න ඕ හදාගන්න ඉතින්. හදලා දෙන්න ඉතින් රවවා නේද ලොකු දේවල් නෙවෙයි ඉතින්.
12: ඔව්. දැන් සමහර අයගේ තියෙන හිණේ තමයි තමන් කවදා හරි බස් එකක් එහෙම අරගෙන ඒකට වෙනම රූට් එකක් අරගෙන තමන්ගේ කියලා දෙයක් කරගන්න එක හැමෝටම තියෙන හිණයක්නේ. සමහර වෙලට ඒ හිණ කරගන්න ඔයා ගාව මේ වෙද්දී මේ සල්ලි ටිකක් මදි වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ලි ගොඩක් මදි වෙලා තියෙන්න පුළුවන්. ඒ කොහොමුණත් ඔයාට පුළුවන්කම තියෙනවා NLB ධන නිදහාණය ටිකට් එක ගන්න රුපියල් 40යි වියදම් වෙන්නේ. 40ක අරගෙන ඉවර වෙලා 40ට ටිකට් එකක් අරගෙන ඔයාට වැඩි වැඩියෙන් ඔයාගේ කෝටිපති හිණේ හැබෑ කරගන්න පුළුවන්කම තියෙනවා. දර නිදහන ලොතරැය තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභී ආවිදියට මැයි මාසේදී රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ලබා දුන්නා. ඉතින් ඒ නිසා දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සතියේ දින 7ම දිනුම් අදින දර නිදහන ලොතරැය තුලින් ඔයාට ඒ කියන්නේ ඔයාගේ අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ මුදලටත් මුදල් දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා වට පුළුවන් වැඩි වැඩියෙන් ටිකට් පත් මිලදී ගන්න කියන එක මතක් කරන්න ඕනේ. ඒ නිසා ඊළඟ කෝටිපති ඔයා වෙන්න ඔයා රුපියල් 40ක් වියදම් කළා NLB දාන නිධානය මිලදී ගන්න.
13: ඒ වගේම තමයි ඉතින් මෙල්ඩෝල් ගැනත් මතක් කරන්න ඕනේ. වේදනාවන් කැක්කුම් වලට විරුද්ධව ප්‍රබල සහනයක් අපට ලබා දෙනවා මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයක් විදිහට. ළඟ තියාගන්න ඉතින් මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන් නේද?
12: එහෙනම් ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් අපි ලෑස්ති අදට වැඩසටහන නිමා කරන්න යන්න.
13: එහෙනම් හෙට දවසේ උදෑසන 7ට අපි නැවත හමු වෙමු. පරිස්සම් වෙර ටික කරගන්න. ජය වේවා. එහෙනම් සුබ දවසක් මං චාමර.
12: මම නිපුනිකා මනිෂා විද්‍යාවේ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් සුබදාසන කලුත් පැයක් වෙලාව මතක් කරන්න අගොද 10යි විනාඩි 2යි දැන් වෙලාව
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: එන්න

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා කැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: අයිබෝවන්, සුබම සුබ උදෑසනක්. උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. සතියන්තයේ අනිවාඩුවකට පස්සේ ඔන්න ආයෙමත් අලුත් සතියක් එක්ක අලුත් බලාපොරොත්තු පොති බැඳගෙන අපි මේ සතිය ගත කරන්න සූදානමින් අද දවස පටන් ගත්තද සඳුදා. ඉතින් සඳුදා කියලා කියන්නේ ඇත්තටම මේ අපි අපේ ජීවිතේ තව සතියක් ඉස්සරහට අරගෙන යන්න, එහෙමත් නැත්තම් අපේ වැඩ කටයුතු ටික හරියාකාරව කළමනාකරණය කරගන්න මග පාත ගන්න දවස විදිහට තමයි මම නම් හඳුනා ගන්නේ. මොකද සඳුත දවස හරි විශේෂයිනේ. අපි ගොඩාක් වෙලාවල් වලට සතිය අනිත් දවස් කොහොමද අපි ගත කරන්න ඕනේ, ඒ දවස් අපි කොහොමද මැනේජ් කරගන්න ඕනේ කියන දේ ගොඩාක් වෙලාවට සඳුත තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් ඒ නිසා සතිය හරිම සුවිශේෂී දවසක් විදිහට මට සඳුත දවස හරිම විශේෂ වෙනවා. ඉතින් ඒත් එක්කම සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් ප්‍රෝග්‍රෑම් එකටත් සඳුදා කියන්නේ හරි විශේෂ දවසක්. ඒ ගැන කතා කරනකොට ජීවිතේ පෙරලියක් කරගන්න එක ගැන අපිට අනිවාර්යයෙන්ම කතා බහ කරන්න සිද්ධ වෙනවා. අපි හැමෝටම අපේ ජීවිතය ඇතුලේ එක එක අවස්ථා ලබා දෙනවානේ අපේ ජීවිතේ පරීක්ෂා කරන්න. නිකන් හිතන්න සමහර කෙනෙක්ට ජීවිතේම ප්‍රශ්නාර්ථයක් වෙන්න පුළුවන්, මුළු ජීවිතේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එවැගේම තමයි තවත් සමහර කෙනෙක්ට තමන්ගේ ජීවිතේ හරි ලස්සනයි, හරිම සතුටින් තමන් ජීවිතේ ගත කරනවා කියලා හිතෙන්න පුළුවන්. ඒක තමයි එක්කෙනෙක්ට වෙනස් විදිහේ ජීවිතයක් අපි හැමෝටම ලබා දීලා තියෙන. හැබැයි මේ මොන විදිහේ ජීවිතයක් අපිට අයිති වුණත් අපේ වගකීමක් තියෙනවා අපේ ජීවිතය සාර්ථක කරගන්න. එහෙමනම් ඉතින් අපේ ජීවිතය සාර්ථක ගන්න ඕනේ කොහොමද? මේ ජීවිතේ ඉස්සරහට යන්න නම්

කොහොමද අපේ ජීවිතය හරිට ප්ලෑන් කරගන්න ඕනේ? මේ වගේ ගොඩාක් දේවල් ගැන කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. විතරකුත් නෙවෙයි, අද කතා කරනවා ජීවිතේ ජයගත්ත මේ ලෝකේ ඔබ මම හොඳින්ම දන්න මිනිසුන් ගැන. ඒ මිනිසුන් ජීවිතේ ජයගත්ත විදිහට අපිට අපේ ජීවිතේ ජයගන්න බැරිද? මේ වගේ ගොඩාක් දේවල් වුණ අද දවසේදී පෙරලිකාර සඳුදා දවසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතින් දිගටම ඔය විදිහට උදෑසන 10 ඉඳන් දවල් එක වෙනකන් අපි වහගෙන ඉන්න කියන දේ වුණ මතක් කරනවා. ඔව් එක වෙනකන් ඉන්නවා. එහෙමනම් ඉතින් දිගටම වහගෙන ඉන්න අහගෙන ඉන්න ගබනට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510ට. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් WhatsApp පැත්තට WhatsApp මැසේජ් එකක් 0718 893 893ට. එහෙමනම් දෙකට පහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න නම් උදේ 10යි විනාඩි 10යි තැන් වෙලාව. මම මනිෂා, ඔයා මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 14යි දැන් වෙලාව.
2: තදින් අල්ලගෙන ඉද්දි අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරින්දි.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි පැඩි වෙලා
3: අංක එකයි ලග්න එකයි
4: සියක්ම ඔබ යටි
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක් අතේ
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ
2: අංක තුනට
3: 50000
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ
2: සුබ දවසක්
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
7: හප්පනින් ඒවිනින් ඩ්‍රයිව් එක
6: ලීඩ් කරන
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
9: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
10: back to back සින්දු අහන්න
11: let's go
12: Every weekday at 4 PM, in Porto, with Ashi Ali.
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
13: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
12: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
13: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
12: 89.1 89.3
14: සුප්‍රීම් රේඩියෝ.
12: මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: සමහර ගෙවුලුත් තිනෝ වැටේමනි ගෙදර ඉන්නේ. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
4: වැට
3: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
4: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනික ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
3: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
4: ඔව් තාප්ප ඇවිදිනවා.
3: වැට කියන්නේ එළියටම තමයි යන්නේ.
4: ඔව් එළියට.
3: උඩට යන්නේ
4: නැහැ. නෑ ඇතුළට යන්නේ
3: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
2: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
6: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
7: උදේ 10යි විනාඩි 32යි දැන් වෙලාව. ජීවිතය ගැන කතා කරනකොට ජීවිතය කියලා කියන්නේ කොච්චර අමාරුණත් අපි කොහොම හරි ලියන්න ඕන ප්‍රශ්න පත්‍රයක්නේ. ඉතින් මේ ජීවිතය ගැන කතා කරනකොට සමහරු කල්පනා කරනවා අනේ මට මෙන්න මේ අඩුපාඩු තියෙනවා, ඒ නිසා මට මේ දේවල් හරියට කරගන්න බැහැනේ. ඉතින් එතකොට මම කොහොමද මගේ ජීවිතය ඉස්සරහට යන්නේ? මෙන්න මේ දේවල් නිසා තමන්ගේ අරමුණු අතහරින පුත්කලින් අපි ඕනතරම් දැකලා තියෙනවනේ. හැබැයි මට හිතුණා ඒ අය වෙනුවෙන් පුංචි කතාවක් අද පෙරලි කර සඳුදා දවසින් කියන්න ඕන කියලා. මේ කතාවේ කතානායකයාගේ නම තමයි ස්ටීවන් හෝකින් කියලා කියන්නේ. මොහු චාලක ස්නායු රෝගයකින් පීඩා විඳපු පුද්ගලයෙක්. ඉතින් මොහුට ඇත්තටම ඇවිදින්න, චලනය වෙන්න අඩුම තරමේ කතා කරන්නවත් හැකියාවක් නැති පුද්ගලයෙක්. ඉතින් මේ නිසාම 1980 වර්ෂයේ ඉඳන් මොහු මේ වැඩ කරන්න පහසු වෙන විදිහට රෝදපුටුවක්, විශේෂ රෝදපුටුවක් නිර්මාණය කරගන්නවා. මෙන්න මේ රෝදපුටුවේ ඉඳන් තමයි ඔහු ඔහුගේ අනෙත් වැඩ කටයුතු සියල්ලම සැලසුම් කරලා ඒ දේවල් සාර්ථක කරගන්නේ. ඉතින් මේ ස්ටීවන් හෝකින්ගේ උත්සාහයත් නොහැරීම නිසා දැන් ඔහුට මම කිව්වනේ කතා කරන්නවත් හැකියාවක් නැහැ කියලා. ඒ කොහොම වුණත් ඔහු පරිගණක මගින් පණිවිඩ හෝමාරු කරගන්න පටන් ගන්නවා. ඒ වගේම හෝකින් ගැන කතා කරනකොට අනිවාර්යම මතක් කරන්න ඕනේ හෝකින් කියලා කියන්නේ එසේ පුද්ගලයෙක් නෙවෙයි, ඔහු ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. ඉතින් හෝකින් රචනා කරපු භෞතික විද්‍යාව සම්බන්ධයෙන් පොත්පත් ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි බ්‍රිතාන්‍යයේ රෝයල් සොසයිටි ඔෆ් ආර්ට් කියන සංසදේ නිත්‍ය සාමාජිකයෙක් වශයෙන් ස්ටීවන් හෝකින් කටයුතු කරනවා. ඉතින් විශේෂම කාරණාව තමයි මොහු ගැන කතා කරනකොට කියන්න තියෙනවා ස්ටීවන් හෝකින් සාමාන්‍ය සාපේක්ෂතාවාදය වගේම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනය පැහැදිලි කරන්න පුළුවන් විශ්වවේදී නියමයක් ඉදිරිපත් කරපු පළවෙනියා විදිහට ඔන්න ඉතිහාසයට තමන්ගේ නම එකතු කරනවා. හරියාකාරයෙන් ඇවිදින්න, පුතප්පතක් කියවන්න, සන්නිවේදනය කරන්න අපහසු පුද්ගලයා තමයි මේ විදිහට භෞතික විද්‍යාව හොල්ලන්න පුළුවන් වෙන විදිහේ කර්ම කරන්න පුළුවන් හැකියාවක් ලබා ගත්තේ. ඉතින් අදදස් 18 වර්ෂයේදී ඔහු සමුගත්තත් හෝකින් ගැන අද වෙනකන් මුළු ලෝකයක් කතා කරනවා. ජීවිතය කියන්නේ අපි හැමෝටම එක විදිහට ලැබෙන දෙයක් නෙවෙයි. සමහර වෙලාවල් වලට අපි සර්ව සම්පූර්ණ විපතින්න පුළුවන්. හැබැයි තවත් සමහර වෙලාවල් වලට යම්කිසි අඩුපාඩුත් එක්ක අපිට අපේ ජීවිතේ බාර ගන්න වෙනවා. හැබැයි මේ මොන විදිහට අපිට ජීවිතයට මුණ දෙන්න උනත් මතක තියාගන්න අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න උවමනා වෙන්නේ උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය විතරයි. ඉතින් මතක තියාගන්න, ස්ටීවන් හෝකින්ට පුළුවන් නම් ඔයාටත් අනිවාර්යයෙන්ම පුළුවන්. දෙකටම අහගෙන ඉන්න මේ පෙරලිකාර සඳතා දවසා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 45 දැන් වෙලාව.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I burn සුබදාසනක බල උදෑසන හද.
4: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: Meltol හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: එක 89.3
1: Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උද 10යි විනාඩි 53යි දැන් වෙලාව. ඒ කියන්නේ මේ පැත්තට කතා කරපු එතකොට මැසේජ් වල තියෙන කට්ටිය ඔක්කොම එකතු කරගන්න තියෙන වෙලාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඒ නිසා යනවා පානදුරේ පැත්තට. ඔන පානදුරෙන් මට ජගත් කතා කරා. ජගත් කතා කළා ඉතින් වෙනදා විදිහට ම හරිම ලස්සන තෑග්ගක් දුන්නා. මෙන්න මේ විදිහට තමයි ජගත් කියන්නේ. සොඳුරු උදයේ හිරු මඩල සේපායලා මනීෂා ඔයා විහඟ කැල අහසින් පියාඹා එනවා ලස්සන හඬ සොයා. වාසනාවේ දොර ඇරෙනවා ඔබේ එකවදනින් දයා. සතුට සැනසුම උදා කෙරුවේ රසික සිත් තුළ ඒ ඔයා. ඉතින් ජගත් බොහොම ස්තුතියි. හරිම ලස්සන නිර්මාණ අපි හැමෝටම, එක්කෙනෙක් දෙන්නෙක්ට නෙවෙයි, අපි හැමෝටම හරිම ආදරෙන් මේ පැත්තරේ වෙනවාට. ඉතින් එතෙක්කම එකතු කරගන්න කියලා කිව්ව යාළුව හැමෝමයි. එතෙක්කම මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ හගෙනින් ආදරණීය ඔයාවයන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම ගාලට යනවා ගාලෙන් ප්‍රකාශ් කතා කරලා ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා තමයි කිව්වේ. මේ දේවල් ඒ විදිහට මතක් කරගෙන මම යන්න ලෑස්ති වෙන්නේ කැස්බෑවට. මොකද ඒ පැත්තෙනුත් ඔන්න මාව අහගෙන හරිම ආදරේ හිතන කෙනෙක් ඉන්නවා. ඉතින් සමන්ත අපේ හිතවතා. සමන්ත කතා කරා පුතා ජනිතය වගේ මො පවණී වාසනාවයි අපේ රටේ රණවිරුව හැමෝම එකතු කරගෙන ඔන්න ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙම නැත්නම් එවන්න පුළුවන් WhatsApp පැත්තට මැසේජ් එකක් 0718 893 893. දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳහා දවස. වෙලාවත් මතක් කරන්න 10:55 දැන් වෙලාව.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්නම් 11 විනාඩි 2 දැන්වලා වා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

හැමෝම ගැන වදවෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. කොළහයි විනාටි හතයි දැන් වෙලාව. ඒ කියන්නේ ඔන්න දෙවනි පැයත් එක්ක තමයි මේ විදිහට ආයමත් වතාවක් ඔයයි මමයි හරි මාතරෙන් බොන ගැහෙන්නේ. දැන් දෙවනි පැයනුත් අපි අපේ ජීවිතය කොහොමද ඉස්සරහට අරගෙන යන්න ඕනේ, ඒ විතරක් නෙවෙයි ජීවිතයේ ඇතුළේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳගෙන තව ජීවිතයට ගන්න පුළුවන් පාඩම් ඉගෙනගෙන මේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන තමයි ඔන්න අද පෙරලිකාර සඳුදා දවසින් වැඩිපුරම කතාබහ කරන්නේ. ඔබ කතාවක් අහලා තියෙනවද, වේදනාවන් දරාගත ජීවිතවලට ඉගිලෙන දවසක් අනිවාර්යයෙන්ම එනවා කියන කතාව. ඉතින් සමහර වෙලාවල් වලට කෙනෙක් කියන්න පුළුවන්, මනීෂ මම තාමත් මගේ ජීවිතේ ඉගිලෙන්න වෙර දරනවා, හැබැයි මට තාමත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ, මම තාමත් මගේ ජීවිතේ වේදනාවන් එක්ක තමයි ජීවත් වෙන්නේ. මෙහෙම කියලා කෙනෙක් මට කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ජීවිතේ අර අපි හැමෝටම එක එක අවස්ථා තියලා තියෙනවනේ නේද. අපේ ජීවිත අපේ හැමෝගෙම ජීවිත ඇතුලේ දුක සතුට මේ හැමදේම හරිම සමානව අපිට ලබලා දීලා තියෙනවා. වැඩියෙන් සතුටු වෙන්නත් අපිට පුළුවන් කමක් නැහැ, වැඩියෙන් දුක් වෙන්නත් අපේ ජීවිතය ඇතුළේ අපිට අයිතියක් නැහැ. ඉතින් එහෙම ජීවිතයක් අපිට ලැබලා තියලා තියෙනකොට ඔය අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ, වේදනාවන් ඔයාට අද දවසේදී දරා ගන්න පුළුවන් තරමේ ශක්තියක් ඔයා සතුව තියෙනවා නම් අනාගතයේ දවසක අනිවාර්යයෙන්ම ඔයාට ඉකිලෙන්න දවසක් එනවා කියන කාරණාව. ඉතින් ඒ නිසා වේදනාව අමතක කරලා ජීවිතේ හෙට දවස වෙනුවෙන් වැඩ කරන්න ඔයාට පුළුවන් කියන දේත් මතක් කරගෙනම ඔන්න දෙවෙනි පැයත් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්න කතා කරන්න පුළුවන්. ඉතින් ආදරේ කරන කටිය එකතු කරගන්න ඕට අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි සැපතු ගහන්න තොන් අවස්ථාව තියෙනවා. කටිය කතා කළ කොහොමද වීකෙන්ඩ් එක ගත කරේ කොහොමද ඔය වගේ කෝල්ස් අරගෙනත් අපෙන් අහනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510ට. එහෙමත් නැත්නම් ආදරෙන් ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් එවන්න 0718 893 893ට. මොකද කියන්නේ, ලස්සනම ලස්සන නීල කඳු ගැටයකට යමුද බලන්න. ඒ ලස්සන බලන්න හරි දිගටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න. වෙලාවත් මතක් කරන්නම් 11:10 දැන් වෙලාව. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් lifestyle පෙරලිකාර සඳුදා දවසක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:17 දැන් වෙලාව.
2: තදින් අල්ලගෙන ඉද්දි අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරින්දි.
1: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: තෑගි පැඩි වෙලා,
3: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යතේ,
3: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
7: වැට
6: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
7: ඔව්. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. يعني වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිට ගන්නවා. චුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
6: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
7: ඔව් තාප්ප ඇවිදිනවා.
6: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
7: ඔව් එළියට.
6: උතුරට යන්නේ
7: නැහැ. නෑ නෑ නෑ නෑ උතුරට යන්නේ
6: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
5: Travel with Supreme.
2: සතියේ දවස් පහේම
8: The Welcome Show අහන්න.
0: 89.1 89.3
5: Supreme Radio.

0: ඔයාගේ ජීවිතයට ආදරය හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
1: Supreme Lifestyle.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුහරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: වෙලාව මතක් කරන්නම් 11:34 දැන්වලා ආවා.
2: එන්න

0: ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්, ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියෙවි. Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. මගේ හඬ, මගේ රට.
2: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා Supreme Lifestyle.
1: එකොළහයි විනාඩි 37යි දැන් වෙලාව. ඉතින් නොදැන්න ජීවිතය ගැන කතා කරනකොට සතුට ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනනේ. මොකද ගොඩාක් වෙලාවල් වලට අපිට මේ සතුට කියන කාරණාව හොයාගන්න බැරි නිසා අපි අපේ ජීවිතය ඇතුළෙම කොටු වෙලා ඉන්නවනේ. ඉතින් මේ සතුට කියන දේ ගැන කතා කරනකොට කෙනෙක් හිතනවා නම් සතුට කියන දේ අපිට තව කෙනෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් භෞතික දෙයකින් හරි ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒකේ සමහර විට වැරදි වටහා ගැනීමක් තියනවා වෙන්න පුළුවන්. මොකද ඇත්තටම සතුට කියන දේ හොයාගන්න පුළුවන් එකම කෙනා අපිම විතරයි. ඉතින් ඒ නිසා අපිට සතුට කියන දේ පිටතින් හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට සතුට හොයාගන්න පුළුවන් වෙන්නේ අපි තුලින්මයි කියන එක අපි චුට්ටක් මතක තියාගෙන ඉන්න ඕනේ. ඉතින් සතුට හොයාගන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපිට පුළුවන් අතීතය අමතක කරලා වර්තමානයේ ජීවත් වෙන්න. ඒ වගේම තමයි අපිට තියෙන දේවල් වලට වගේම නැති දේවල් වලටත් අපිට කෘතවේදී වෙන්න පුළුවන්. නංගුණ අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ඇතුළාන්තයෙන්ම සතුට කියන දේ හොයාගන්න. ඒ වගේම තමයි අපිට අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න අපිට අපිට මාතරේ කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔන්න අපිට පුළුවන්කම හම්බ වෙනවා සතුට කියන දේ හරි ලේසියෙන් අපි තුලට ළඟා කරගන්න. ඒ වගේම තමයි ජීවිතේට ඉලක්කයක් දෙන්න අපිට අරමුණකට වැඩ කරන්න පුළුවන්කමක් ඔයාට තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ ජීවිතේට වටිනාකමක් එක්කම සතුට ලබා දෙන්න. ඒත් එක්කම හැමෝමත් එක්ක අපිට උදව් කරගෙන සුහදව කටයුතු කරගෙන මේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්කමක් අපිට අපිතුළම ගොඩනගා ගන්න පුළුවන් නම් ඔන්න අපිට පුළුවන් අපේ ඇතුළාන්තයේ තියෙන හැංගිලා තියෙන සතුට හරිම ලේසියෙන් හොයාගන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් ජීවිතේට වැඩිපුර අපිට සතුට කියන දේ එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක තියාගන්න සමහර වෙලාවල් වලට අපිට සමාජයේ ලැබෙන භෞතික දේවල් වලින් සතුට කියන දේ හොයාගන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක්ගෙන් අපි ප්‍රාර්ථනා කරන සතුට අපිට හොයාගන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපිට ඔය කාගෙන් කොහොම සතුට නොලැබුණත් අපේ ඇතුළාන්තයේ ඉන්න ධනාත්මක පුද්ගලයාගෙන් අපිට පුළුවන්කම ලැබෙනවා සතුට කියන දේ හරි ලේසියෙන්ම හොයාගන්න. ඉතින් ඒ නිසා ඔයාගේ සතුට ඔයා හොයාගන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න කියන දේත් මතක කරගෙනම ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ හින්දි සින්දුවක් අහමුද? දිගටම අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510 ජා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11:47 දැන් වෙලාව.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
4: මම බොහොම බය වුණා. මගේ පළේ පාවුණා.
1: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
1: ආ, කවද දැක්කේ හීනේ?
4: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
1: පොවද බුදුමවක හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
2: සින්දු කෆේ විත් නිමේෂා. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I work for the Sakavala Udayasan Hatta.
5: Supreme Radio the welcome show.
2: Satya Davas Pahema. Uday Hatata.
5: The welcome show.
1: Anugrahaya.
6: Vartha Pita Vartha Tabane Koti Ate NLB Tanade Tahane Lutrayi Rupiyal Koti 13 9 8 Ikma Wu Devanta Supiritya Galabadimin Rate Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampata Tanane Dahane Viladigena Obat Koti Patiya Kuwan.
7: Navina Takshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: 89.1
10: 89.3
8: Supreme Radio.
10: හැමෝටම
1: වෙන කොට ඔයා කෙනෙක් කියන දේලා Supreme Lifestyle. කලහයි විනාඩි 49යි දැන් වෙලාව. මේ පැයත් ඉවර වෙන්න ඔන්න වෙන්න කියලා තියෙද්දි මට හිතුණා මේ WhatsApp එක පැත්තට ෂොට්ක් ගිහලා බලන්න ඕනේ කියලා. මොකද මේ පැත්තෙත් යාළුවෝ ගොඩාක් කට්ටිය අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් වෙලා තියෙනවා. ඉතින් සාෂුන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපේ සාෂ් ගාල්ලේ හිමිතුම ඉඳන් මට මේ විදිහට මැසේජ් එකක් එවලා තියෙන්නේ. ඒත් එක්කම ලක්ෂ්මන් මඩ පාතින් මැසේජ් එකක් එවලා තියෙනවා. තමරා, නිශානිය වගේම චේතනා, තේජවරු, පුංචි පුතා, වාග්ය, අවිෂ්ක මේ ඔක්කොමත් එක්ක සේරුවාවිලින් කෙඩියේ සමරසිංහවත් එකතු කරගෙන ලස්සනව ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඔන ඔය විදිහට ලක්ෂ්මන් කියලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම සේරුවාවිලින් කෙඩියේ සමරසිංහ මැසේජ් එකක් එවලා තියෙනවා. කරුණා කරලා මේ උපන්දින සුභපැතුම මගහරින්නේ නැතුව කියන්න. ඉතින් ඔන්න අද දවසේදී උපන්දිනේ සමරන පොළොන්නරුව නව නගරයේ ස්වර්ණී තිලක රත්නට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සමරසිංහ ඇතුළු පවුලේ හැමෝම හරි ආදරෙන් ඔයාට විශ් කරනවා ස්වර්ණී. ඉතින් ඒ විතරක් නෙවෙයි, සුප්‍රීම් රේඩියෝ අපිත් නොට හරිම ආදරෙන් සුබ පතනවා. ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක් මේ විදිහටම ඔයාට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන වාසනාවන්ත නිරෝගිමත් උපන්දිනයක් වෙන්න කියලා. හැමනම් ඉතින් පරිස්සමට ඉන්න ඕනේ, හරිද? ඉතින් ඒ විශ්වක ඒ විදිහට දෙන ගමන් මම යන්න ලෑස්ති වෙන්නේ පුස්සල්ලාවට. පුස්සල්ලාවෙන් ඊජි අනුර මැසේජ් එකක් එවලා තියෙනවා. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න, BF ජනපදයේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මොරටුවට යනවා. මොරටුවේ ලක්ෂාන් ෆැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක ඔන්න සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් එකතු කරගන්න කියනවා රන්දික, මදු, ලක්ෂාන්, අසංක මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය හැමෝමත් එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. කතා කරපු කට්ටියකුත් ඉන්නවා. ඒ කට්ටියව ඊළඟ පැයේදී මම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා දිගටම ඔය විදිහට 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවස අහගෙන ඉන්න කියන දේ මතක් වෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න ජීවිතය ගැන. හරි, එහෙමනම් ඉතින් දිගටම අහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. වෙලාවත් මතක් කරන්න 11:52 දැන් වෙලාව.

0: සුබදහමලක් අලුත් පැයක් වෙලාව මතක් කර නන්දවල් දොළහයේ දැන්වලාවා
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න.

කතා කරා වගේම දුක සතුට කියන දේවල් හරි සමානවම අපේ හැමෝගෙම ජීවිත ඇතුළේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි සතුට දැනුණු වෙලාවට අතිමාත්‍රාවෙන් සතුට වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි දුකක් දැනෙච්ච වෙලාවල් වලට මුළු ජීවිතේම එපා කියන තැනට අපි වැටෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔයා දන්නවද ප්‍රශ්න වලට උත්තරේ තියෙන්නේ වැටුණු තැනින් නැගිටින කොට කියලා. ජීවිතේ කියන්නේ අපි හැමෝටම එක එක විදිහට ප්‍රශ්න අපේ ජීවිතේට ලබා දෙන දෙයකට. අපි හැමෝටම තියෙන අපිට අදාළ වෙච්ච ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ අපි අනිවාර්යයෙන්ම අපේ ජීවිතේට අදාළ ප්‍රශ්න වලට උත්තර ටික හරි ලස්සනට ගලපලා මේ පේපර් එකේ ලියන්න ඕනේ. එහෙම නොලිව්වොත් අපිට සිද්ධ වෙනවා මේ ජීවිතේ කියන විභාගයෙන් ෆේල් වෙන්න. ඉතින් එහෙම ෆේල් වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ ජීවිතේ ජය ගන්න. අපිට පුළුවන් නම් අපේ දුක අනාගතයේදී සතුටකට පෙරලා ගන්න. ඒක තමයි මම දකින විදිහට ජීවිතය ගැන අපිට බලන්න පුළුවන් හරි ලස්සනම කෝණේ. ඒ වගේම තමයි අපිට අපේ ජීවිතේ වෙනුවෙන් ධනාත්මකව ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් අපිට පුළුවන්කම ලැබෙනවා හැම දුකක්ම හැම කරදරයක්ම මගහැරවගෙන ජීවිතේ ඉස්සරහටම අරගෙන යන්න. එහෙමනම් ඉතින් පෙරලිකාට සඳුදා දවසින් මතක් කරන්න කීප දෙනෙකුත් ඉන්නවා. මේ පැත්තට කතා කරපු කට්ටියක් එකතු කරගෙන තමයි මේ ලෑස්ති වෙන්නේ. මං යනවා ප්‍රහෙලිකා කෝල් එකකට. මට ආව කෙනෙක්ගෙන් කෝල් එකක්. ඒ කෙනා නම කිව්වේ නැහැ. ඉතින් මම ඒ කෙනාට කිව්වේ ප්‍රහෙලිකා කෝල් එක කියලා. ඔන්න ඉතින් ඔයවත් මම හරි මාතරෙන් එකතු කරගන්නවා. ඒතකම පස්සරට යන්න තමයි ලෑස්ති වෙන්නේ. පස්සරින් නිමල් සිරි මේ වෙලාවෙ ඔන්න අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් වයිෆ් අනුලා දිසානායකව එකතු කරගන්න කියලා කිව්වා. මේ වෙලාවේ පැලවත්ත සිනි සමාගමේ පැකින් එකේ වැඩ කර කර තමයි ඉන්නේ. ඉතින් ඔන්න පැලවත්ත සිනි සමාගමේ ඉන්න අපේ ආදරණීය යාළුව හැමෝමත් හරි මාතරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම උනා වටුනේ පවිත්‍රවයි ලක්ෂාන් බස් එකේ ලක්මාල්වයි එකතු කර ගෙන හරිම ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම යන්න ලෑස්ති වෙන්නේ පිළියන්දලට. පිළියන්දලින් චමෝත් කතා කරා අකියෝ අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. එහෙමනම් ඉතින් අපි සතුටට නටනවා දැකලා තියෙනවනේ නේද? ඔයා දැකලා තියෙනවද දුකට නටනවා? අහලා තියෙනවද? අහමුද දුකට නටන විදිය ගැන. දිගටම අහගෙන ඉන්නවා මේ අහගෙන ඉන්නේ පෙරලිකාර සඳදා දවසා.

0: ඇති අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරිද්දී.
1: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා. දැඩි දැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නන් දවල් 12 විනාඩි 15 දැන්වලාවා.
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
5: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ කොටම සතියේ දින 5 උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්.

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
1: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීන?
1: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
2: ඕවද බුදුමවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට
3: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 12:29 ආයේ දැන්නලාපා.
2: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I work for that Sakavala udasana hata.
4: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
1: ඩෙංගු රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිතා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
8: Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. දවල් 12:35 දැන් වෙලාව. ඉතින් පෙරලිකාර සඳුදා දවස තමයි මේ විදිහට අහගෙන ඉන්නේ. මට හිතුණ පුංචි කතාවක් කියන්න. ඔය අහලා තියෙනවද? කතාවක් තියෙනවා. දුප්පත් වෙලා ඉපදෙන එක ප්‍රශ්නයක් නෙවෙයි, හැබැයි දුප්පත්ව මිය යනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේම තව කතාවක් තියෙනවා ඔබ අහලා ඇති. හිටපු විදිහ නෙවෙයි වැදගත්, දැන් ඉන්න විදිහයි වැදගත් කියලා. ඉතින් මම විශ්වාස කරනවා මේ කතා දෙකම ඔබ පාහේ අහලා තියෙනවා කියලා. ඉතින් මේ කතා දෙක මතක් කරගෙන මම යනවා 1960 වසරට. මේ වසරේ එක්තරා දවසක ඉන්දියාවේ සෙනග පිරිච්ච දුම්රියක් තමන්ගේ ගමනාන්තය ආරම්භ කරනවා. ඉතින් මේ දුම්රිය වත්නගර් කියන දුම්රිය ස්ටේෂන් එකේදී මේ දුම්රිය නවත්වනවා. මෙන්න මේ විදිහට නවත්වපු වෙලාවේදී අවුරුදු 10ක වගේ වයස තියෙන පුංචි පිරිමි ළමේ තමගේ තාත්තත් එක්ක මේ දුම්රියට ගොඩ වෙනවා. හැබැයි ගොඩ වෙන්නේ මේ දුම්රිය ගමන් කරන්න නෙවෙයි. ඔවුන් ගොඩ වෙන්නේ තමන්ගේ තේ ටික විකුණ ගන්න. ඉතින් මේ පුංචි දරුවා තේ ගන්නකෝ හරිම රසයි, මෙන්න මෙච්චරයි ගාන කියලා එක එක විදිහට මේ තේ ටික විකුණන්න උත්සාහ කරනවා. ඉතින් මේ මැදිරිවල ඉන්න මගේ හුත් තියෙන මහන්සිය මේ හැමදේම නිසා මේ තේ මිලදී ගන්නවා. ඉතින් මේ සිද්ධිය මෙතනින් ඉවර වෙනවා. මේක ඔබටත් මටත් හරිම පාහේ දකින්න ලැබෙන සිද්ධියක්, හරිම සාමාන්‍ය සිද්ධියක්. ඉතින් මේ සිද්ධියෙන් දශක ගණනාවකට පස්සේ ලංකාව වගේ 50 ගුණයක් විතර ලොකු මහා ඉන්දියාව, එහෙමත් නැත්නම් මහා ಭಾರತේ හීනෙන්වත් නොහිතපු තනතුරක් හොබවන්න අර පුංචි දරුවට හැකියාව ලැබෙනවා. ඉතින් කවුද මේ පුංචි දරුවා? ඔබ දැන් ප්‍රශ්න කරනවා ඇති, කවුද මේ? මේ ඔබත් මමත් හොඳටම දන්න මේ වෙනකොට ආසියාවේ බලවත්ම රාජ්‍ය නායකයෙක් වෙලා ඉන්න ඉන්දියාවේ වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්මයාගේ කතාව. ඉතින් මං කලින් කිව්වනේ හිටපු විදිහ නෙවෙයි වැදගත්, ඉන්න විදිහයි වැදගත් කියලා. ඒ වගේම මම ඔබට මතක් කරා දුප්පත්ව ඉපදෙන එක ප්‍රශ්නයක් නෙවෙයි, හැබැයි දුප්පත්ව මිය යනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව. ඇත්තටම අපිට මේ වගේ ජීවිත කතා ඇසුරෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් බොහෝමයක් තියෙනවා. අපි සමහර වෙලාවල් වලට අපේ ජීවිතයට එන ප්‍රශ්නත් එක්ක අපි අපේ ජීවිතය අත්හරින්න උත්සාහ කරනවා, අපි අපේ ඉලක්ක අත්හරින්න උත්සාහ කරනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නවලට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා කවමදාවත් උත්සාහය අත්හරින්න ලෑස්ති වෙන්න එපා. උත්සාහයත් නොහැර ජීවිතයට ලස්සනට මූණ දෙන්න ඔය අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එහෙමනම් ඉතින් පෙරලිකාර සඳුදා දවසින් ගෙනත් මතක් කරගෙන ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන. දෙකටම අහගෙන ඉන්න ගමන් මේ පැත්තටත් කතා කරන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්න අන්තවල 12 විනාඩි 45 දැන් වෙලාව.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිර්ලාංචන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් මට උඹලට වරු කියන්න බෑනේ.
6: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
3: back to back සින්දු අහන්න
7: let's go
2: every weekday at 4 PM in Porto with Ashi Ali
8: the welcome show.
2: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන.
9: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. හාරෙ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
5: වැට
9: කණු හැම ඇද්ද වෙලා
5: තියෙන්නේ. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිර කරනවා. චුට්ටක් හිර කරනවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
9: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
5: ඔව් තාප්ප ඇවිදිනවා.
9: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
5: ඔව් එළියට.
9: උතුරට යන්නේ
5: නැහැ. නෑ උතුරට යන්නේ
9: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
2: Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: දවල් 12 විනාඩි 50යි දැන් වෙලාව. ඒ කියන්නේ යන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. මම ගියාට තවත් සුරංගනාවියක් ඇවිල්ලා ඉන්නවා ඔයත් එක්ක තවත් ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න. එහෙමනම් ඉතින් මේ පැත්තට කතා කරපු, මැසේජ් කරපු හැමෝටම බොහොම ස්තුතියි කියන ගමන් තව කෙනෙක් ඉන්නව මතක් කරන්න යා හිතන්නේ නැති. මට යාව අමතකුණා කියලා. එහෙමුනේ නෑ හරිද? මං යනවා බදුල්ලේ හාලි ඇලට. එවැතෙන් රේණුකා මට කතා කරා ලස්සනම ලස්සන සින්දුවකට පවුලේ හැමෝම හරි මාදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මොකද රේණුකා අද පළවෙනි පාරට තමයි ඔන්න මේ පැත්තට කතා කරලා තියෙන්නේ. එහෙමනම් ඉතින් එයාවත් හරි මාදරෙන් එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ආදරණී ඔයාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකින් එහෙමනම් යන්න තමයි ලෑස්ති වෙන්නේ. සින්දුවක් නෙවෙයි, එකපලට සින්දු ගොඩක් උනවට හන්න චාන්ස් එක තියෙනවා. එහෙමනම් ගිහිල්ලෙන්ද මම ගියාට හර සුරංගනාවේ එන්න බලාගෙන ඉන්න. එහෙමනම් දිගටම ඔය විදිහට 89.1 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. දවල් 12:51 දැන් වෙලාව. මම වනීෂා.

0: ගුඩ් ආෆ්ටර්නූන්. දැන් වෙලාව දවල් 1යි, වෙනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

දැඟගොල කියර තිබන අනේ නිමේෂතාව පැයක් ඉන්න වැඩිපුරන්තා පැයක් වැඩිපුර ඉන්න අනේක නිසා මංගන පැක් කලින් අව දැගුණ පැතුනක් මොයාගේ ලඟකහවද කහමද මගේ මොල ඉතින් ඔන්න පැයතුනක් ඉන්නවා කියලා කියන්න අපේ රසකතාහන වෙලාව තවත් වැඩි වෙනවා. ලස්සන ලස්සන සින්දු අහන්න තියෙන වෙලා වාට තවත් වැඩි වෙනවා කියනක නේද? ඒක තමයි මට තව වැඩිපුර මහන්සි වෙන සිද්ධ වෙනවා කියලා මම දන්නවා නේද? ඒකින් ඔන්න අද වාට පුළුවන් හවස හතර වෙනකම් මාත් එක මේ පැතර වෙලා ඉන්න. ඔන්න රසබර කතා ගොඩාක් තියෙනවා. දවස් දෙකකට පස්සේ ඔෆිස් ආවෝ නිකන් අවුරුදු දෙකකට වගේ. අවුරුදු දෙකකට පස්සේ ආව වගේ හැඟීමක් මට දැනෙන කාලෙකට පස්සේ. මට ඇත්තටම අපගමන් එහෙම කියන්නේ රම්බෝ කාලෙකට පස්සේනේ කියලා. මේ දවස් දෙකයි වීකෙන්ඩ් එක. ඒකට අවුරුදු දෙකක් වගේ. එහෙම තමයි හැටි. රයිට් එහෙනම් ඉතින් මේ පැතර කාල එකක් දෙන්න 0112 510 510 ට එව නැත්නම් 0718 89 3 89 3 WhatsApp message එකක් තියනත් ඔයාලට පුළුවන්. එහෙමත් නැත්නම් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකකින් අපිව ඔන්ලයින් අහන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මම තව සුළු මොහොතකින් එනවා TikTok live එක. අද සඳුදා මම live වෙනවා කියලා දන්නවා. ready වෙලා ඉන්න live එකේ යාළුවෝ හැම කෙනෙක්ම. එහෙනම් ඉතින් සුබට විදිහට ඔන්න සින්දු කැෆේ හාහා පුරා කියලා පටන් ගන්න ලෑස්ති වෙන්නේ. හවස හතර වෙනකම් මම මෙතන. නවලකයි විනාඩි 8යි දැන්. මන්නිමේෂා.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பரியா
1: තදින් අල්ලගෙන ඉද්දී අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරින්දී. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනුවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
3: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
2: Back to back සින්දු අහන්න.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: The welcome show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. හාරේ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
11: වැට
10: කණු හැම ඇද්ද වෙලා
11: තියෙන්නේ. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකො දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
10: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
11: ඔව් තාප්ප ඇවිදිනවා.
10: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
11: ඔව් එළියට.
10: අතුරට යන්නේ
11: නැහැ. නෑ නෑ නෑ නෑ අතුරට යන්නේ
10: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
12: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
13: අසු නවයයි එක. අසු නවයයි තුන. Supreme Radio.

දවලකයි විනාඩි 23යි දැන් වෙලාව එන්න කතාවක් කියන්න. මේ කතාව ඇවිල්ලා යකාගේ කතාවක්. එකපාර එහෙම හිතනකොට මෙයාට එකපාරට උරුලට යන්නේ හුල්මන් කතාවක් නිමේෂ දැන් මේ කියන ලැස් වෙන්නේ කියලා නේද? නෑ නෑ නෑ නෑ හුල්මන් කතාවක් නෙමෙයි කියන්න යන්නේ. ඉස්සරහට එන්න තියෙන අලුත් වැඩක් ගැන තමයි කියන්න යන්නේ. මේ වැඩේ නම තමයි යකාගේ කතාවක්. දිල්ෂාන පදරන අධ්‍යක්ෂණය කරන යකාගේ කතාවක් අලුත් චිත්‍රපටයේ රෝගත කිරීම වෙන මේ වෙනකොට අවසන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල සිද්ධ වෙන්නේ මේ චිත්‍රපටයේ හඬ කැවීම කටයුතු සහ පසු නිෂ්පාදන කටයුතු. ශල්වි තාරකත් එක්ක ප්‍රියන්ත සිරිකුමාර්, සනත් විමලසිරි, හර්ෂ දෙන්නකෝන්, මේදා ජයරත්න ඇතුළු අපි ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් රසක් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණයට අමතරව මේ ෆිල්ම් එකේ තිර රචනය සිද්ධ කරලා තියෙන්නේ දිල්ෂාන පත්‍රණ විසින් තමයි. ඒ වගේම ඔහු මෙම චිත්‍රපටයේ රංගනයනුත් දායක වෙනවා. අචල සොලමන්ස් විසින් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය සිදු කරන්නේ අනුෂ්ක ඉදුනිල් විසින්. ළඟදිම ඔන්න අපිට බලා ගන්න පුළුවන් යකාගේ කතාවක් චිත්‍රපටිය. හරි, මේ ගැන වැඩිතර විස්තර මම ඔයාලට කියන්න සැදී පැහැදී බැඳී ඉන්නවා. ඔයාලට කරන්න තියෙන්නේ සතේ දවස් පහේම දවල් එකට සින්දු කැෆේ අහන්න විතරයි. වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. සින්දු කැෆේ අහුව කියලා කියන්නේ රටේ විස්තර, ලෝකෙ වටේ විස්තර, ඒ වගේම රස කතා, ඒත් එක්කම ලස්සනම ලස්සන සින්දු, මේ හැම ඔක්කොම එකම එක පැකේජ් එකක් විදිහට එක පොකුරට මම ඔයගෙ ළඟට බන්දේසියක දාලා ගෙනල්ලා දෙනවා. හරිම ලේසිනේද? ඔයාලට තියෙන කෑම කකා තේ බිබී වතුර බිබී බීම බිබී ෆුල් ෂිල් එකේ මාව වහගෙන ඉන්න විතරයි අසුනවේ කියන අසුනවේ ඇතුලෙන්. එනං ඉතින් අපි යන්නයි ලස්ට් වෙන්නේ. දැන් කොහෙද? කොහෙවත් නෙමෙයි, අපි ඉන්දියාවේ අතර පොඩ්ඩක් එන ඩාන්ස් එකක් දා. අගින්න හවස හතර වෙනකන් දවල් එකයි විනාඩි 25යි. දැන් ඔන්න තේරුණා නේද මොකක්ද මං කිව්වේ කතාව කියලා? මේ සින්දුවර නැටුවේ නැත්තම් වැඩක් නෑ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
1: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
2: එතකොට දැන් ආදරේ දැනෙනවද?
1: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
2: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියෙවි. Dream Night.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
2: මගේ හඬ, මගේ රටේ

0: ಸುಪ್ರೀಂ ರೇಡಿಯೋ ಮೇಕ್ ಅ ಸೂಪೀರಿಯರ್.
1: සුප්‍රම් රේඩියෝ හගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුල මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් අකුණ පිළිකෑම
6: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
8: I work for this and I cover all this on
7: the Supreme Radio, the welcome show.
4: Satya Davas Pahima. Uday Hatata.
7: The welcome show.
8: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
10: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
11: 89.1 89.3
10: Supreme Radio.

දවල් එකයි විනාඩි 52යි දැන් වෙලාව. ඉතින් කියන්න ලෑස් වෙන ඔයාට වැදගත් කතාවක් මේ වෙලාවේ. ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි මේ සින්දුව ඇවිල් අපේ රටේ තියෙන දේශාභිමාන ගීතවලින් ඉතාමත් වැදගත් දේශාභිමාන ගීතයක්. ඉතින් ඒකට හේතුව තමයි මේ ගීතය ගායනා කරන්නේ ලංකාවේ කෙනෙක් නෙවෙයි, ඒ තමයි භාරතේ ලතා ජී තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි කියන මේ මහ ගීතය ලංකාවේ දේශාභිමාන ගීතවල මම අර කලින් කිව්වා වගේ විශේෂ තැනක් ගන්නවා. ඉතින් මේ පදවල තියෙන ගැඹුර අපේ ලේ වලටම දැනෙන්න, ඒක පිටිපස තිබිච්ච මේ ලතා ජී මේ පැණි වගේ හරිම මියුරු කටහඬයි ආනන්ද සමරකෝන් මහතාගේ විශිෂ්ටතම නිර්මාණශීලීත්වය නිසා තමයි ඒ බව අපිට තව තවත් දැනෙන්නේ. 1955 වර්ෂයේ තිරගත වුණා චිත්‍රපටියක් සැඩසුලන් කියලා. ඉතින් මේ සැඩසුලන් චිත්‍රපටියේ සංගීතය සහ ගීත නිර්මාණ කරන්නේ ආනන්ද සමරකෝන් මහතා විසින්. ලංකාවේ සිනමා සංගීතයට කරපු දායාදකත්වය ඇත්තටම අතිමහත්. ඉතින් ඔහුගේ මේ නිර්මාණවල තිබිච්ච මේ අපේ පසට අපේ හුලඟට දැනෙන මේ ජීවය, ඒ නිසාම තමයි ඔහුට තිබුණ ඇත්තටම මේ ගාන්ධර්වයෙක්ට හිමිවිය යුතුයි ඇත්තටම අභිමානය. කොහොම හරි මේ කියන කතාව නම් අපේ සිනමා ඉතිහාසයේ සදාකාලිකවම ඉතාමත් වැදගත් කතාවක්. ඉතින් ඒ තමයි ඉන්දිය සිනමාවේ මහා ගාන්ධර්ව දේවිය තමයි ලතා මංගේෂ්කර් මහත්මිය කියලා කියන්නේ. ඉතින් එතුමිය ආනන්ද සමරකෝන් මහතාව මුණගැසෙනවා එතුමියට. ඒ තමයි මේ සැඩසුලන් චිත්‍රපටියේ ගීතවල වැඩකටයුතු සඳහා. ඉතින් ඒ සඳහා ඔහුගෙන් ලැබිච්ච සංගීතමය ආශිර්වාදය ඇය කොච්චරට අගය කරාද කියනවා නම් මේ ගීත පටිගත කිරීමෙන් පස්සේ අවසානයේදී ඇය කළ ක්‍රියාව අපිත් පුදුම වෙනවා. ඉතින් ඒ තමයි ඇය මහා කලාකාරිනියක් වුණත් ආනන්ද සමරකෝන් මහතාගේ මේ ඒ මහා පෞරුෂය මේ සංගීතමය දක්ෂතාවය නිසා ඔන්න ඇය ශිෂ්‍යාවක් බවට පත් වුණා ඔහුගේ. ඉතින් ඇත්තටම ලතාජී ඇයට තිබිච්ච ඇයට ලැබිච්ච මේ ගාස්තුව සමරකෝන් මහතාට දීලා ඔහුගේ දෙපා නැමදලා ඔහුට වදිනවා. ඉතින් ඇත්තටම මේ ඒ වෙන මුකුත් හින්දා නෙවෙයි මේ සිංහල ලංකාවේ සිංහල බස උගන්නපු ගුරුතුමාට කියලා තමයි ඇය ගෞරව කරන්නේ මේ ආනන්ද සමරකෝන් මහතාට. ඒ වගේම මේ සැරසුණ චිත්‍රපට ඒ තව ගීතයක් ඇය ගායනා කරනවා දේශාභිමාන ගීතයක් විදිහට. ඒ තමයි ඉදිරියට යමු සැවම. මේ ගීතය ගායනා කරන්නේ බෙක් මාස්ටර්ත් එක්ක. ඉතින් දැන් මේ ඇය ගැන කතා කරපු නිසා මේ ෆිල්ම් එකේ මේ සැරසුණා ෆිල්ම් එකේ අපිට මේ හම්බ වෙන දේශාභිමානී ගීතය ගැන කතා කරපු නිසා මට හිතුණා ආයමත් සැරයක් ඒ කටහඬ අපි අහමු කියලා. කොහොමද මගේ අදහස්? හවස 4 වෙනකන් අහගෙන ඉඩ කියලා මතක් කරනවා. දැන් වෙලාව දවල් 1:54.

சுப்ரீம் ரேடியோ மேக் அ சூப்பீரியர். சிந்து கஃபே.

0: good afternoon දැන් වෙලාව දවල් 2යි
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම් මම

ඕන මතක් කරනවා අපේ TikTok live එක පැත්තටත් ඔහොමම ඒ පැත්තට එන්න කියලා. එහෙනම් ඉතින් අපේ දෙවෙනි පැය වැඩ ටික පටන් ගන්න තමයි මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ. හවස 4 වෙනකන් ආයෙම සරයක් වට මතක් කරනවා මා වහගෙන ඉන්න කොහෙවත් යන්න එපා. දවල් 2:00 විනාඩියටයි දැන්.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்
1: තදින් අල්ලගෙන ඉද්දි අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරින්දි.
2: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. හරි මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
2: වැට
1: වැට කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
2: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකො දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
1: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
2: ඔව් තාප්ප ඇවිදිනවා.
1: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
2: ඔව් එළියට.
1: අතුරට යන්නේ
2: නැහැ. නෑ නෑ නෑ නෑ අතුරට යන්නේ
1: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසුනාවේ එක්ක Supreme Radio.

0: Waldworld.
1: ඔය චූටි බබාලා ඉන්නවනේ නේද? චූටි බබාලාගේ තියෙන එක පුරුද්දක් තමයි මුකක් හරි සෙල්ලම් බඩුවක් හරි ඇඳුමක් හරි කෑමක් හරි දැක්කොත් මට ඒක ඕනමයි කියලා හදනවා. ඉස්සර අපි නංගි චූටි කාලේ ඔය වගේ එක්කකින් යන්න බෑ කොහෙව. දකුණේ කිල්ලර අරන් දුන්න නැත්තම් බිම පෙරලි පෙරලි යනවා. දැන් නම් එහෙම නෑ මං කියන්නේ චූටි කාලේ. ඉතින් ඒ වගේ තව එක්කෙනෙක් කියදලා තියෙනවා. මෙයා කියනවා මෙයාට මේ සිල්වර් සාරි එකමළු ඕනේ. හරිද? දැන් ඉන්දියා පැත්තට ආව එකගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. 2008 දී ෆිල්ම් එකක් රිලීස් වෙනවා දොස්තානා. මේ ෆිල්ම් එක බලලා තීරුවරේ දැහැවෝ මේක තමයි. දැන් මේ ෆිල්ම් එකේ කියනවා සුප්‍රසිද්ධ සින්දුවක් ඩේසි ගර්ල්. දැන් මේ ගීතය රූපගත කරන දවස තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. මේ ගීතයේ නර්තන අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේ සම්බන්ධව බාර විඳලා තියෙන්නේ ෆාරා ඛාන්. ඉතින් එයා කොහොම හරි රූපගත කිරීම සිද්ධ වෙන ස්ථානයට හදිස්සියම වගේ ඇවිල්ලා ලොකු කලබලයක් ඇති කරලා තියෙනවා. බෑ බෑ ඌ හරියන්නේ නැහැ. ඔය සාරි එක හරියන්නේ නැහැ. මට ඕන කරන්නේ ඔය සාරි එක නෙමේ. මට අර නිල් මේ සිල්ව සාරි එක තමයි ඕන කරන්නේ කියලා කේන්තියෙන් දැන් මෙයා කොහොම හරි මෙතන කලබල ඇති කරලා තියෙනවා. දැන් මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වෙච්ච ප්‍රියංකා චොප්‍රා වෙනුවෙන් ඇය යෝජනා කර තිබුණු විලාසිතාව වෙනුවට මෙයාල කරලා තියෙන්නේ රන් පැහැයර කියන්නේ ගෝල්ඩ් කලර් එක මිශ්‍ර වෙච්ච මේ ජැකට් එකක් එක්ක සාම්ප්‍රදායික ඉන්දියානු ක්‍රමයට හැදගැන්විච්ච සාරි එකක් තමයි මේගොල්ලෝ සූදානම් කරලා තියෙන්නේ. කොහොමද මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක තරුන්ට ඕන වෙලා තියෙනවා ප්‍රියංකව සාම්ප්‍රදායික ඉන්දියා විලාසිතාවකින් ඉදිරිපත් කරන්න. ඉතින් ඒක නිසා ඇයට සැබෑ ඩේසි ගර්ල් පෙනුමක් ලබා දෙන්න ඕන වුණත් ෆාරා කානේකට එක හෙලාම විරුද්ධ වෙනවා. එයා කියනවා නෑ ප්‍රියංකට ඒක කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මේක මේ සාම්ප්‍රදායික ඉන්දියානු නැටුමකට වඩා නවීන වගේම ගොඩක් ආකර්ෂණීය නර්තනයක් වෙන්න ඕනේ. ඉතින් ඒ ආකර්ෂණය මතු කර ගන්න නම් සාම්ප්‍රදායික විදිහට සාරිය පටලවගෙන මේ නර්තනය කරන්න බෑ කියලා තමයි ෆාරා ඛාන් කියලා තියෙන්නේ. කොහොම හරි අන්තිමේදී ෆාරාගේ එල්ලීමට ඉඩ දෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පී විදිහට කටයුතු කරලා තියෙන්නේ මනීෂ් මල්හෝත්‍රා. ඉතින් ඔන්න මනීෂ් ප්‍රියංක වෙනුවෙන්ම ලෝහමය රුධිර පැහැයෙන් දිදුලන සාරියක් තෝරගන. ඉතින් ඒ වගේම මේ සාරියේ ජැකට් එකත් හරිම කෙටි විලාසි ඒකෙන හරිම වැඩ නැති හරිම අපි කියන්නේ චාම් ජැකට් එකක් හීනි පටි තියෙන චාම් ජැකට් එකක් තමයි මේ සාරියකට මනීෂ් තෝරගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි මේකෙන් සාම්ප්‍රදායික පෙනුම වෙනුවට ප්‍රියංකට නවීන බටහිර වෙස්ටර්න් ටච් එකක් හම් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ සාරිය ඇයට අඳලා තිබුණත් හරිම වෙනස් සහ ආකර්ෂණීය විලාසිතාවකට. කොහොම හරි අන්තිමේදී මේ සාරි විලාසිතාව බොලිවුඩ් විලාසිතා ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් ප්‍රියංකා චොප්‍රා සමස්ත ලෝකයාගේ ආදරය දිලාගත්ත ඒ වගේම සිනමාවේ සදාකාලික ඩේසි ගර්ල් කියලා තොන්න ඔප්පු කරන්න සමත් වෙනවා. ඩේසි ගර්ල් ගැන කතා කරපු නිසා අපි දැන් යනවා ඩේසි ගර්ල් අහන්න. 2024 ඉදන්

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB තනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හෆනින් ඒවිනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahanna.
6: Let's go.
3: Every weekday at 4 PM, Dimpotta with Ashi. Dengu Marantikai. Denuvatvi Valakalamo.
7: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3
3: Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ද වෙලව දවල් දෙකයි විනාඩි 47යි.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
2: Travel with Supreme
3: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The Welcome Show.
3: අයිබර් සුබෝදසනක බල උදෑසන හද.
5: Supreme Radio The Welcome Show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
5: The Welcome Show.
3: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: 89.1 89.3

0: දවල් දෙකයි විනාඩි 54යි දැන් වෙලාව. ඉතින් ඔන්න තවත් දුක හිතෙන කතාවක් තමයි මේ වෙලාව කියන්න ලෑස්ති වෙන්නේ. දැන් අපි චූටි කාලේ හරි ආසාවෙන් බලපු චිත්‍රපටයක් තමයි Home Alone කියලා කියන්නේ. Home Alone දෙවෙනි චිත්‍රපටිය ගැන තමයි අද කතා කරන්නේ. සමහරක් විට ඔයා දැන්ටමත් දන්නව ඇති මම මේ මොකක් කරද කියන්න ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් ඒ තමයි Home Alone දෙවෙනි චිත්‍රපටියේ අපිට හම්බ වෙච්ච ආදරණීය චරිතයක් ගැන. පිජන් ලේඩි කෙනෙක් හිටියාට මතකද? මුලින්ම කෙවින් නම් මෙයාව දකිද්දි පොඩ්ඩක් බය වෙනවා. ඊට පස්සේ මේ දෙන අන්තිමට ගොඩක් හොඳ යාළුවෝ වෙනවා. ඉතින් මේ පිජන් ලේඩි කෙනේ කැරැක්ටර් එක කරේ බ්‍රෙන්ඩා ෆ්‍රික. ඉතින් එයා 2026, ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූලි මාස 17 වෙනිදා දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් හරියටම වයස අවුරුදු 81 දී ඇය සමුගන්නවා අපෙන්. ඉතින් ඒ වගේම බ්‍රෙන්ඩා කියලා කියන්නේ හැපි හැම කෙනෙක්ටම මතක චරිතයක්නේ. එකක් තමයි Home Alone දෙවෙනි චිත්‍රපටිය, ඒ කියන්නේ Lost in New York. ඉතින් මේ චිත්‍රපටියේ හදවතට දැනෙන පිජන් ලේඩිගේ කැරැක්ටර් එක කරේ ඇය. ඒ වගේම My Left Foot 1989 තමයි මේ චිත්‍රපටියේ නිකුත් වෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ රංගනය වෙනුවෙන් ඇයට ඔස්කා ඇකඩමි අවෝඩ් එකකුත් හම්බ වෙනවා. Best Supporting Actress කියන සම්මානය දිනාගත්තා. ඉතින් මේ විදිහට ඔස්කා සම්මානය දිනාගත්ත පළවෙනි අයර්ලන්ත නිළියත් ඇය තමයි. ඉතින් ඒ වගේම ඇගේ රංගනය විශේෂයෙන්ම අපේ කෙවින්ට නම් කෙවින් එක්ක තිබිච්ච මේ සංවේදී දර්ශන අදටත් Home Alone දෙවන චිත්‍රපටියේ බලනකොට සහ ඒ ෆිල්ම් එකේ ෂෝට්ස් බලනකොට අපිට මතක් වෙනවනේ දේ අවස්ථා අපේ මතකතර එකතු වෙනවා. ඉතින් ඒ වගේම බ්‍රෙන්ඩා ගැන පොඩි කතාවක් කියෝතින්. බ්‍රෙන්ඩා කියලා කියන්නේ 1945 දී අයර්ලන්තයේ උපදිච්ච කෙනෙක්. ඉතින් බ්‍රෙන්ඩා වයස අවුරුදු වසර 60කට අධික කාලයක් වසර 60කට ආසන්න කාලයක් සිනමාව රූපවාහිනිය නාට්‍ය ශාස්ත්‍රයේ සාර්ථක රංගනයක නිරත වුණා. ඉතින් ඇයගේ පියා පුවත්පත් කතෘවරයෙක්, ඇයගේ මව ගුරුවරියක්. ඉතින් ඇත්තටම රංගනයට එන්න කලින් ඇය පුවත්පත් ලේඛිකාවක් සහ සහායක සංස්කාරකවරියක් විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි බ්‍රෙන්ඩාර් මං කලින් කිව්වා වගේ චිත්‍රපට නාට්‍ය සහ වේදිකා නාට්‍ය රසකට ඇය රංගනෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි අපි හැමෝටම ඇය සමීප වෙන්නේ මේ පිජන් ලේඩි හරහානේ. කෙවින්ට මනුෂ්‍යත්වය සහ විශ්වාසය ගැන වැදගත් පාඩමක් ඇය උගඩනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ගොඩක්ම සංවේදී සහ මතකයේ රැඳෙන චරිතයක් විදිහටත් ඔන්න ඇයව සැලකෙනවා. ඒ වගේම ඇය සහ කෙවින් අතර අර සෙන්ට්‍රල් පාර්ක් එකේදී සිද්ධ වෙච්ච සංවාදය අදටත් ප්‍රේක්ෂකයන් අතර හරිම ජනප්‍රියයි. ඒ වගේම තමයි ඔස්කා සම්මානය දිනාගත්තත් ඇය හරිම සරල ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ වගේම තමයි ඇය හරිම නිහතමානී සහ ප්‍රසිද්ධියෙන් ඈත්ව ඉන්න ගොඩක් කැමැත්ත දක්වපු කෙනෙක් තමයි බ්‍රෙන්ඩා කියලා කියන. ඉතින් ඇය අපි අතරින් සමුගෙන ගිහිලා තියෙන. ඉතින් ඇයටත් අපි නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යම් සින්දුවක් අහන්න වට මතක් කරනවා හවස හතර වෙනකන් මාව අහගෙන ඉන්න කියලා.
1: ඒ මල පැනලා

0: ගුඩ් ඉවෙනින්. දැන් වෙලාව හවස 3යි, විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: කමෙන්ට් එක දැම්මේ කවුද කියලා තමයි මම ඉස්සල්ලාම කියන ලැස්ති වෙන්නේ. ඒ තමයි ශරක ෆොනෑන්ඩෝ ඕන ශරක ඔයාව තමයි මම කලින්ම එකතු කරගන්නේ. ඒ වගේම අපේ චිකාවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. සීපි කුමාරේනෝ අංජුනීනෝ එදකම දුෂන් ශාන් ඉන්නවා, ස්කාරියෝ ඉන්නවා, නතාෂා විහංගි ඉන්නවා, ගිෂෝ ඉන්නවා, කෑගල්ලෙන් වෙරෝනිකා ඉන්නවා, සවින්දයා ඉන්නවා, කුට්ටි ඉන්නවා, එතෙක්කම රමේෂ් ඉන්නවා, දුලීප මම හිතන්නේ අග්‍රම දිලූප හරි මට මතක නෑ ගැනු ලබෙද පිරිමි නමක්ද කියලා. රයිට්. ඊට පස්සේ ඊශාන් වික්‍රමනායක ඉන්නවා. ඒ වගේම ඊශාන් මදුෂාන් ඉන්න අපේ සසේ නෙමෙයි වෙන සසේ කෙනෙක් තමයි ඉන්නේ. වෙන දන්න සසේ නෙමෙයි, කමන්නේ කොහමද සසේ ඉන්නවා. ඒ වගේම රෝමා ඉන්නවා, කෝසි ඉන්නවා, මගේ කොණ්ඩෙට හරිම ආසයි කෙනෙක්ව thank you so much. එදක මමිල ඉන්නවා, නාමල් ඉන්නවා, මහේෂ ඉන්නවා, නිලුම් ඉන්නවා, ඉසුරු ප්‍රභාත් ඉන්නවා, සුරේෂ් මధుරංග ඉන්නවා, අසිදු ඉන්නවා. ඒ වගේම කවිවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුර ගොඩක් ආදරෙන්. මනු ඉන්නවා, නෙෂු ගර්ල් ඉන්නවා. ඒත් එක්කම අපේ තාමරවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම ආර්කේ ඉන්නවා. ආර්කේ ඔයවත් මම මතක් කරා. ඒත් එක්කම අපේ සාෂ් ඉන්නවා. හිනදු මේ ගුණ සාෂ් ඔයවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඉවෝන බබවත් උන ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. එහෙනම් ඉතින් මේ විදිහට අපේ ලයිව් එකේ අරෝ ටික එකතු කරගෙන මම යනවා අපේ WhatsApp එක පැත්තට. ලක්ෂ්මන් ඉන්නවා ඒ පැත්තෙන්. ඒ වගේම ජනිත මෝටර්ස් එකේ කට්ටියව එකතු කරගන්න කියලා මට ජනිත මැසේජ් එකක් ඉවරලා තියෙනවා. ඕකේ ජනිත, ඔන්න ඔයාව ඊළඟ සිදුර ගොඩක් ආදරෙන් මම මතක් කරන්න. එතකම අනුර ඉන්නවා, නාමල් ඉන්නවා, ඔන්න මේ කට්ටියව ඊළඟ සිදුර ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. හරි, එහෙනම් ওই විදිහට තමයි මේ පැත්තට කට්ටිය මැසේජස් දාලා තියෙන්නේ. ඒ වගේම අපේ ලයිව් එකේ කට්ටියම තමයි ඉන්නේ. එනං ඉතින් හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න කියලා වට මතක් කරනවා. දැන් වෙලාව හවස 3යි විනාඩි 10යි.
1: සින්දු කැෆේ.

0: සමරුපලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: කරන්නේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
2: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. හාර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
2: වැට
5: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
2: අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිට ගන්නවා. චුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
5: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
2: ඔව් තාප්ප ඇවිදිනවා.
5: වැට කියන්නේ එළියටම තමයි යන්නේ.
2: ඔව් එළියට.
5: උඩට යන්නේ
2: නැහැ. නෑ ඇතුළට යන්නේ
5: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. අසු නවයයි එක. Supreme Radio.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்
1: තදින් අල්ලගෙන ඉද්දි අපි ශක්තිමත් කියලා හිතුවට ඇත්තටම අපි ශක්තිමත් වෙන්නේ අත්හරින්දි.
2: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.
7: සින්දු කැෆේ.

0: වෙලාව හවස 3යි වෙනාඩ 31යි.
1: 89.1 සුප්‍රීම් රේඩියෝ. ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: Happening evening drive එක
5: lead කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා. ඉතින් ඒ වගේ උගලට වරු කියන්න බෑනේ.
3: Back to back සින්දු අහන්න.
8: Let's go.
9: Every weekday at 4 p.m. Dimporto with Ashi Ali.
10: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
8: The Welcome Show.
11: අයිබර්න් සුබෝදස්සනාක බලා උදෑසන හන්න.
8: Supreme Radio The Welcome Show.
10: සතිය දවස් පහේම උදේ 7ට.
8: The Welcome Show.
11: අනුග්‍රහය.
12: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
14: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
15: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
16: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
15: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1
5: Supreme Radio.
8: මගේ හඬ, මගේ රට.
17: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනි. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරවකරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.
8: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: Sindhu Cafe.
1: හවසතුනයි වෙනට තිස් නවයයි දැම් වෙලාව විශේෂ වැඩක් කරන්න තමයි ම මේ වෙලා වෙලා ඇස්තුවන්න ම ඉක්මනට යනමට කතා කරප යාලු මතක් කරන්න එකුණ බලාගරන්න මං යාලා මතක් කරන කන්නේ දෙක තමයි. හරි කැස්පවට තමයි යන ලෑස්ති වෙන්නේ කැස්පෑවෙන් සමන්ත ඔන්න මව සද්ධට මහගරීන මට කෝල්ලකිනු සදධවන මෙතනටම අම්මෝ ජනිත් පුතා පවනි වාසනා දවල දෙන්න එකතු කරගන්න කෙලකිව වගේ හල්පිටින් යගේ මල්ලිවයි මල්ලි ැමික කට්ියවයි රන විර හැම කෙනෙක්මයි ගොඩක් කාතරෙන් ඉලක සින්දුවට එකතු කරගන්න කියලා මට කිව්වා. ඒ වගේ මට කතා කර අනුරාධපුරේ නාලක ඉසුරිවයි රාජපක්ෂවයි වන්නායකවයි ඔන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම මස්කඩුවෙන් අමා කතා කරා ඔන්න අමා ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මම එකතු කරගන්නවා. ඒ වගේම පානදුරෙන් මට ජගත් කතා කරා. ජගත් කතා කරලා කියන්නේ අනිවාර්යයෙන්ම කවියක් අතලඟ. අහන්නකේ නම් කවිය. තනිය පාළුව දැනුණු මොහොතක හිතුණ සුප්‍රීම් වහන්න නිමේෂගේ රස වදන් නැහුවම පාළුවක් නෑ දැනන්න. හඬත් ලස්සන රුවත් ලස්සන ඔයා කවුදැයි කියන්න. ඊවාගෙම අදත්වාගෙම හෙටත් මේ මන පිපෙන්ද. මම ස්තූතියි ජගත්. ඒ වගේම ශමින්දවත් ගොඩක් ආදර ඊළඟ සින්දුවට මම එකතු කරගන්නවා. ඒ වගේම ටික්ටොක් ලයිව් එක පැත්තේ යාළුවෝ කට්ටියක් ඉන්නවා. කවුද අපේ තරදුව එකතු කරගන්නවා? කැන්ඩි වලින් තරදුව ඔන්න ඔයාව මතක් කරනවා. ඒ වගේම නදීස් නදී ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ආකාශ් ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. මෙවන් ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ලහිරු ඉන්නවා ඔන්න ලහිරු ඔයාවත් මම ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මතක් කරනවා. ඒ වගේම ජර්මන් වලින් අමිල වෙන්න ඕනේ මේ ඉන්නේ ඔන්න අමිල ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. හරි මේ විදිහට තමයි ඉතින් මගේ ආලෝ ටිකේ ඉන්නේ. එහෙනම් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. අහගෙන ඉන්න හවස 4 වෙනකම් මම මෙතන. Jump.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හවස 3යි විනාඩි 45යි දැන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද
3: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය

0: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ. 89.1 89.3

0: சிந்து கஃபே.
1: හවස 3යි විනාඩි 52 කියලා කියන්නේ මට යන්න වෙලාව හරි කියලා. ඒක නිසා මම හිඳ යනවා. වෙලාවර නෑ යන්නේ ෆේරියද? හැබැයි ඉතින් අත ගියාට හෙට දවල් එක වෙනකොට සිදු කැෆේ අරගෙන මම එනවාගේ ළඟට රස කතා ගොඩකේ ලස්සන සිඳු ගොඩක අරගෙන. එතක ඔන්නවාට පුළුවන් ආශිත් එක ටෙම්පෝ ටවුන් අහන්න ඔන්න ආශය විලයින හවස 7 ඉඳලා ටෙම්පෝ ටවුන් අහන්න පුළුවන් ඔයාට. ඒ වගේම මතක් කරනවා දෙකටම 89.1 කියන 89.1 තොනෙන් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා. එහෙනම් ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මන්නිමිෂා.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

0: son හතර හතට
1: හවස හතරයි විනාඩි තුනයි සති අන්තයකට පසු අපි මුණ ගැහෙනවා හිතවතුනි ඔබට කෙසේද මන් දන්න ඔයා හොඳින් ඉන්නවා කියලා කොහොම වුණත් ඉතින් ඊයේ වර්ල්ඩ් කප් එක ඉවරුණා පාපන්දු ලෝක කුසලානේ අවසන් වුණා ඊයේ දවසේ ස්පාඤ්ඤට ජයග්‍රහණය ලබා දෙමින් ඉතින් ස්පාඤ්ඤ කණ්ඩායමේ හයිලයිට් වෙච්ච එහෙම නැත්නම් කැපිලා පෙනිච්ච චරිතයක් හිටියා ඊයේ දවසේ අනේ ලැමිලියමල් රයිට් අද දවසේ කතානායක වෙන්නේ ලැමිලියමල් ගැන තමයි රයිට් එහෙමනම් ඉතින් යා ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ වෙනකොට ඔයා දන්න මුළු ලෝකෙම යා ගැන කතා බහ වෙනවා අපිත් කතා කරන්න ඕනි යා ගැන කියලා මට හිතුණා ඉතින් කතා කරමු යා ගැන ලස්සන කතාවක් තියෙනවා මං හිතන්නේ ඔයා දන්නවා ඇති සමහර වෙන දන්නවා ඇති දැනගත්තත් නොදැනගත්තත් කමක් නැහැ මාව අහන්න එතකොට කතාව කියන්න හවස 6 වෙනකන් ඉන්නවා මම මේ පැත්තේ සුපුරුදු විදිහට WhatsApp නම්බර් එක තියෙනවා නේද අපේ 0718 89 89 89 WhatsApp නම්බර් එක තියෙනවා ඒ විතරක් නෙමෙයි 0112 510 510 හොට්ලයින් එක තියෙනවා ඒකට කෝල් කරලා සින්දු අහන්න එකතු වෙන්න පුළුවන් අද සින්දු දෙන්නේ නැත සින්දු දෙන දවසක් නෙවෙයි අද සඳුදා සිකුරාදාට විතරයි අපි සින්දු දෙනවා දන්නවා හරිද එහෙමත් නැත්නම් Supreme Radio TikTok fan page එක පැත්තට ගිහිල්ලා follow කරලා live එකට set වෙලා live එකේ ඉන්නත් පුළුවන්. වාට හවස 6:00 5:45 වෙනකන් TikTok live එක තියෙනවා මම. හරි. එහෙනම් ඉතින් මේ ඔක්කොමත් එක්ක මතක් කරලා පටන් ගන්න හදන්නේ සුපුරුදු විදිහට tempo town සුපුරුදු රිද්මයට හවස 4:00 විනාඩි 4:00. මම ආශි.

වෙලාව හවස 4 විනාඩි 7යි. මේ වැඩේ හරියන්නේ නැහැ. මම යනවා චීනෙට. ඇයි යන්නේ ඔය චීනෙ? මට ඕනේ හින්දා මම යනවා. මං මට මෙහෙ ඉඳලා හරියන්නේ නැහැ. මම ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. මෙහෙ ඉඳලා මොට්ටෙක් වගේ ඉඳලා වැඩක් නැහැ. මට යන්න ඕනේ චීනෙ ගිහිල්ලා මගේ ඩිග්‍රී එක කරගන්න.

බැලුව නිකන් ගිහිල්ලා හරිද මුදම රස්සාවෙන් අයින් වෙන්න හිතාගෙන ඉන්නේ මම යනවා චීන ගිහිල්ලා මොකද කරන්නේ ඩිග්‍රී එක කරනවා ඒකට මම එලෙවල් පාස් ඉතින් ප්‍රශ්නයක් නැහැ ලෝකෙක පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත් පිරිනමන ලංකාවේ තියෙන එකම තැන චයිනා ලංකා এডুকেෂන් කියන එක මට හම්බුණා ඒ නිසා තමයි මම මේ තීරණයට ආවේ හරිද ඉතින් ඔයත් චීන යන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාගේ ඩිග්‍රී කරන්න යන්න ඕන හොඳම තැන තමයි චයිනා ලංකා এডুকেෂන් කියලා කියන්නේ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා ඒ නිසා ඉතින් අපිට පෙර පුහුණුවකුත් හම්බ වෙනවා එතකොට හැම උපාධියක්ම කරන්නේ ඉංග්‍රීසි මීඩියම් එතකොට ඉංග්‍රීසි නම් ඉතින් අපිට ප්‍රශ්නයක් ඇත්තම නෑනේ විශ්වවිද්‍යාල තුල නවාතැන් පහසුකම් ඇතුළු තවත් බොහෝ පහසුකම් තියෙනවා එතකොට ඩිග්‍රීස් ගැන ගත්තහම ඔයා කරන්න බලාපොරොත්තු වෙන ඩිග්‍රී එක මෙතන අනිවාර්යයෙන්ම ඇති කෙමිකල් ඉංජිනේරින් තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තියෙනවා කම්පියුටර් සයන්ස් ඇන් ටෙක්නොලොජි එතකොට ෆැෂන් ඩිසයිනින් ඇන් ටෙක්ස්ටයිල් ඉංජිනේරින් එවගේම බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් ගොඩාක් ඩිග්‍රීස් ඇතර පුළුවන් හදාරන්න පුළුවන්කම තියෙනවා ඒ විතරක් නෙමෙයි මියුසික් ඩිප්ලෝමා උපාධි හදාරන්නත් ඔන්නාට අවස්ථාව තියෙනවා මටත් තියෙනවා මම යන්නේ නම් මියුසික් ඩිප්ලෝමා එකක් කරන්න හරිද නෑ ඩිග්‍රී එකක් කරන්න ඩිප්ලෝමා එකක් නෙමෙයි ඩිග්‍රී එකක් කරන්න හරිද ඉතින් මේකේ විස්තර දැනගන්න මම කතා කරේ ડોક્ટર බාග්ගාට මම කියන්නම් ජයනා ලංකා এডুকেෂන් එකේ ඉන්න ડોક્ટર බාග්ග හැම විස්තරයක්ම හරි පිළිවෙලට ලස්සනට මට කියලා දුන්නා වගේ වටත් කියලා දෙයි නම්බර් එක ලියා ගන්න 0770290290 හරි ලේසි මතක තියාගන්න 0770290290 තමයි ડોક્ટર බාග්ගගේ නම්බර් එක කෝල් එකක් දාලා බලන්න ආ තව මේ චයිනා ලංකා এডুকেෂන් එකට යනවා නම් ඒක තියෙන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එක තියෙන්නේ ඒකේ බී ගේට් එක ගාව තමයි ඒගොල්ලන් ඉන්නේ ඉතින් හයර් ස්ටඩීස් වලට ඩිග්‍රී එකක් කරන්න ඩිප්ලෝමා එකක් කරන්න වගේ සීනේ චීන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න නම් යන්න ඕන විශ්වාසවන්තම තැන මම තීරණය කළා තියෙන්නේ චයිනා ලංකා এডুকেෂන් කියලා. ඉතින් ඔයාටත් වෙන තැනක් නෑ. එතන තමයි තැන කියලායි මේ මතක් කරේ වෙන ඕන දෙයක් වෙච්චාවි කියලා තැන් තැන් වලට නම් සල්ලි බඳින්න එපා. චීන යන්න ඕනි. කොහෙටද? චයිනා ලංකා এডুকেෂන් එකට කියලා මතක තියාගන්න.

0: that's how we do it.
1: දැන්නිපු එවරස්ට් කඳුමුදුන කියලා කියන්නේ ලෝකයේ උසම ස්ථානයන නේද? මීටර් 8848.86ක්. දැන් එවරස්ට් කඳුමුදුනට ළඟා වෙනවා කියන එක නිකන් ලේසි පාසු එකක් නෙවෙයි. ඒක නිකන් ඔට්ටු දාලා නිකන් ගේමට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. හරිද? ආමු වශයෙන් දින 60ක් මාස දෙකක් යනවා කඳු මුඳුරට ළඟා වෙලා එන්න. අවසාන දවස් කීපයේද කඳු මුඳුර උඩට යනකොට වට උෂ්ණත්වය සෙල්සියස් අංශක -60ක් විතර.
2: -60ක.
1: මෙතන ගිහිල්ලා මේ පැය ගණන් ඉන්න බෑ. උපරිම වට ඉන්න පුළුවන් විනාඩි 20ක වගේ කාලෙ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: ගෙදර යන ගමන් මග නොහැර අහන්න ටෙම්පෝ ටවුන් ආශී එක්ක.
1: මොකද තප්පරයක නිශ්ශබ්දතාවයක් කෝද? එහෙම වෙන්න බෑ. එහෙම වුණේ නැත්තෝ මම මෙතන හිටියා අය මැසින් එක වැත කළේ නැත්තෝ සමාවෙන්න. අනේ ඉතින් TikTok live එකේ කට්ටිය බලාගෙන ඉන්න එක එක කමෙන්ට් ගහනවා. අද දවසේ කතාව මම ලස්සනයි. මම ලස්සනයි. ඕගලන්ට මම ලස්සනට ඉන්න බියුටි සීක්‍රට් දැනගන්න ඕන නම් එන්න TikTok live එකට. මම ඔක්කොම විස්තර කරලා දෙනවා. ඒවා ඔන්නෑ කියන්න පුළුවන් දේවල් නේ. ඉතින් අද දවසේ මට ෆස්ට් කමෙන්ට් එක දාපු කෙනා නම් ඇත්තටම මට මතක නැහැ. හැබැයි ශාරක තමයි මුලින්ම ආවි කියලා මට මතකයි. ශාරකට රැඳු වේවා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වාග්යා ඉන්න ඔයාව අශෙන් පූර්ණ ඔයාව තාදරෙන් මතක් කරනවා. ඒත් එක්කම කවුද සාශින වෙරොනිකා හායි කොහෙද ශාලිනී ඔයාව තාදරෙන් මතක් කරන්න ඕනි. තව කවුද ඉන්නේ කියලා මට මතක් වෙන්නේ නැහැ. මතක් කරන විදිහට කියන්න මට උඩට ගිහලා මැසේජ් බලබල කතා කරන්න බෑ. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒ වහරද නතාෂා වියංගි මගෙන් අහනවා කවුද මාව ඉන්ටර්විව් කරේ කියලා. ඉන්ටර්විව් කරේ නැහැ. මාව ඉන්ටර්විව් කළේ නැහැ. නැත්ද ස්ටීව් මාව ඉන්ටර්විව් කළේ මෙහෙට ගත්තේ. සුදු බෝලෙත් ඇවිල්ලා ඉන්නවා මාවත් මතක් කරන්න කියලා කියනවා. හරි ඉතින් වැරද්ද මගේ. මම මතක් කරා දැන් ඔයාව. හරි. යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහලා ලයිව් එකට සෙට් වෙන්න. කවුරු හරි මට රේඩියෝ එකක් දෙන්න මේ අකි වහන්න. අනේ ප්ලීස් නතාෂට රේඩියෝ එකක් දෙන්න ප්ලීස් අකි වහන්න. නැත්නම් යන්න ෆෝන් එකෙන් www.supremeradio.lk වෙත. රේඩියෝ ඕනේ ඔයාට පුළුවන් වෙබ් එකෙන් මා වහන්න නතාෂා. මම ඔයාටයි කිව්වේ. ඒ වගේම අහකට ඉන්න ඔයාටත් මතක් කරනවා ෆ්‍රීකවන්සි එක 89.83 ඔයාට ඇහෙන්නේ නැහැ කියලා හිතනවනම් ඔන්න ඔයාට ඇහෙන්නේ නැත්නම් යන්න www.supremeradio.lk වෙත ගිහිලා ඔයාට පුළුවන් මා වහන්න හවස 6 වෙනකම් නෙමෙයි පාන්දර එළි වෙනකම් චැනල් එක පැය 24 වෙන. ඒ නිසා 89.83 ඇහෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් දුක් වෙන්න ඕනේ. පැය 24ම වට අහන්න පුළුවන් www.supremeradio.lk හරහා. හරිද? ඉතින් පාපන්දු ඉතිහාසයේ ලොකුම රහස එළියට ආවා ඊයේ. මොකද්ද? දැන් මුළු ලෝකෙම කතා වෙන්නේ ගැන. මාත් කතා කරන්න ඕනේ දේ ගැන. ඔව් ලෝකෙම කතා වෙන්නේ දේවල්. ඔයා කතා කරේ නැත්නම් ලොකු අඩුවක් තියෙනවනේ. මොකද අනුන්ගේ දේවල්මනේ ඔයා හොයන්නේ. මම ඒ නිසා කතා කරට ඔයාගෙන. අනේ මන් දන්නේ. වසර 19කට කලින් ලියනල් මෙසි තමන්ගේ අත්වලින් නාවපු ඒ චූටි බිලිඳ 2026 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී, එහෙම නැත්නම් පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ඔහුටම එරෙහිව පිටියට එයි කියලා ලියෝනල් මෙසි, ලයනල් නෙමෙයි ලියෝනේ, ලයනල් ඉන්න ඕගල ගෙදර, ලියෝනල් මෙසි කවදාවත් හිතන්නේ නැතුව ඇති නේද? හැබැයි ඒ වගේ දෙයක් අද පාන්දර කිව්වොත් අපේ රටට අනුව හරි නැත්නම් ඊ රාත්‍රියේ සිද්ධ වුණා. කවුද ඒ හොයන මුළු ලෝකෙම හොයන ලැමීල් යමල් කියන මේ යමල් නේ ධර්මී නම
2: කියන්තන් කියාගත්තා.
1: ඇත්තටම මේ ලෝකේ සුපිරි තාරකාව කවුද? යා කොහොමද පොඩි කාලේ මොකද වුනේ යාට? මොකද්ද මෙසි එක්ක මෙයාට තියෙන සම්බන්ධය? අපි පොඩි කාලේ වගේ මොනවා හරි සම්බන්ධයක් එදෙන්නගේ ඇති. අපි ඒක කතා කරන්න ඕනි. ඓතිහාසික ඡායාරූපයක් තියෙනවා මෙසි එක්ක මේ චූටි කොල්ලා. එහෙම නැත්නම් බිලිඳෙක්ව ඉන්න කාලේ ගත්ත ඡායාරූපයක්. ඒ ඡායාරූපේ කතාව කියනවා. හැබැයි දැන් නෙමෙයි, තව ටිකකින්. මට බෑ දැන් කියන්න. මම තව ටිකකින් කියනවා. එකපාරට කිව්වම ඔය කිසි දෙයක අගයක් නැති නිසා මම මගේ අගේ නැති කරගන්නේ නැහැ. ඒ නිසා හින්දි සින්දු තෝරලා දාන්න නිෂ්පාදකතුමා කරුණා. ඔහෝ සලාම් නමස්තේ. කුණාල් ගංචුවා. රයිට්. අහන්න සින්දුව. හවස 4 විනාඩි 22යි 32යි නෙමෙයි 22යි. අවස 4 විනාඩි 22යි. සලාම නමස්තේ. ඔයා කියන්නේ පස්සෙ දුක් කරලා මයික් එක ඔෆ් කරා. ආ මුලින්දලා. රයිට් ඕකේ ඉන්න. මෙන්න සින්දුව.

0: වෙලාව හවස 4යි විනාඩි 31යි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
6: Travel with Supreme
5: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න
8: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකනමු
9: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

මායාවක් මයි ආදරේ. අපි කොච්චර කිව්වත් ඔබ පිළිගන්නේ නැහැ නේ කට්ටිය, මායාවක්ම ආදරේ කියලා. කොච්චර කරත් ඉතින් වැඩක් නැහැ කියලා වැඩක් නැහැ. පාපන්තු ඉතිහාසයේ ලොකුම රහස එළියට ආවා. මොකද්ද මේ ලැබිල් යමල් කියන්නේ කවුද ඇත්තට? 2026 වර්ල්ඩ් කප් එක, එහෙම නැත්නම් 2026 පාපන්දු ලෝක කුසලානේ තරුව, බිහිවුණු තරුව. මුළු ලෝකෙම කතා වෙන්නේ එයා ගැන. අවුරුදු 19කට කලින් ලියනල් මෙසි තමන්ගේ අත්වලින් ආව මේ චූටි පැටියා, චූටි බිලිඳා 2026 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ඔහුට එරෙහිව පිටියට එන කතාවයි අද කියන්නේ මම. කලිනුත් කිව්වා. අපි යනවා 2007 වර්ෂයට. බාසිලෝනාවල කැම්ප් නූ කියන ක්‍රීඩාංගයේදී සිත වෙච්ච ඓතිහාසික ජයරූපේ රහස මේ වෙනකොට මුළු ලෝකෙම දැනගෙන තියෙනවා. හැබැයි මේ ජයරූපේ එළියට එන්නේ 2026 දින මේ 2024දී. ලැමෙල් යමල් කියන්නේ පාපන්දු ලෝකයේ සුපිරි තාරකාවක් බවට පත්වුණු විශ්මිත දෛවෝපගත ගමන මොකක්ද ඇත්තට ලැමෙල් යමල්ගේ? මේ ඓතිහාසික ජයරූපයට අවුරුදු 16කට වැඩි කාලයක් රහසක්ව තිබ්බා මේ රූපේ. මේ ෆොටෝ එක මුළු ලෝකෙම පුදුමයට පත් කරලා එළියට ආවට පස්සේ බාසිලෝනාවල සුප්‍රසිද්ධ මාසියා ඇකඩමියෙන් බිහිවලා 2026 ලෝක කුසලාන අවසාන තරගයේදී මෙසීගේ ආජෙන්ටිනාව සහ යමාල්ගේ ස්පාඤ්ඤ කණ්ඩායම මුහුණට මුහුණ හමු වුණා. ඒ ඓතිහාසික මොහොත ඊයේ සිද්ධ වුණා. ඉතින් මේ කතාව පටන් ගන්න මම කලින් කිව්වා වගේ 2007. එතකොට ඇත්තටම බාසිලෝනා කියලා කියන්නේ මුළු ලෝකෙම කතා කරන පාපන්දු කණ්ඩායමක්. right ලියනල් මෙසි හිටියේ ඒ කාලෙත් බාසිලෝනා කණ්ඩායමෙම තමයි. එතකොට මෙසිට අවුරුදු 20ක් විතර පොඩි කොල්ලෙක්. හරිද? මේ කාලෙදී බාසිලෝනා පදනම සහ එක්සත් ජාතීන්ගේ ළමා ආරමුදල යුනිසෙෆ් ආයතන එකතු වෙලා පොඩි චැරිටි වැඩසටහනක් ආරම්භ කරනවා. හරිද? ඒ තමයි දරුවන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් ආරමුදල් රැස් කරන සුවිශේෂී දින දර්ශනයක්. එහෙම නැත්නම් කැලෙන්ඩරයක් නිර්මාණය කරනවා. නිර්මාණය කරන්න මේකළු ප්ලෑන් කරනවා. ඉතින් මේකට බාසිලෝනා කණ්ඩායමේ ක්‍රීඩකයොත් එක්ක ෆොටෝස් වලට ඉන්න නගරයේ සාමාන්‍ය පවුලවල දරුවන්ට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි බාසිලෝනා වගේ නගරකින් එහෙම ළමයෙක් දෙන්නෙක් තෝරලා ගන්නවා කියලා කියන්නේ නිකන් අර මහා සාගරයෙන් වැලි කැටයක් තෝරලා ගන්නවා වගේ අවස්ථාව. මේක හරි يعني හරි දුර්ලභ අවස්ථාවක් කෙනෙකුට හම්බ වෙනවා. මේකට දරුවෝ තෝරන එක හරි අමාරු වැඩක් වුණා මේගොල්ලන්ට. මේ කමිටි එකට මේගොල්ලෝ එකට සාධාරණ දෙයක් කළා. මේකට බාසිලෝනා රකෆොන්ඩෝ කියන ප්‍රදේශයේ ජීවත් වුණු සාමාන්‍ය පවුල් අතරින් මේ ලොතරැයි දිනු මැදිමක් වගේ එක කළා. රෆල් එකක් වගේ දෙන අහඹු විදිහට එක පවුලක් තෝරගත්තා. හරිද? මේක නිකම්ම නිකන් අර මම කලින් කිව්වා වගේ අර හරිම අහම්බෙන් වෙන සිද්ධියක්. මූදෙන් අර හොඳ වැලි කැටය තෝරලා ගන්නවා වගේ වැඩක්. එදායේ දිනු මැදින්ෙන් ජයග්‍රහණය කළේ මොරොක්කෝ සහ ඉක්වටෝරියානු ගිනියානු සම්භවයක් තියෙන සාමාන්‍ය පවුලක ළමයෙක් තමයි දේරෙන්නේ. මේ පවුලේ හිටියා පුංචිම පුංචි ළමයෙක්. එතකොට එයාට මාස කීපයක් වගේ තමයි. එයාගේ නම තමයි ලැමින් යමල්. මේක ජයරූප ශිල්පියා වුණේ ජෝහන් මොන්ෆෝට්, right? මොන්ෆෝට්. හරියට කිව්වනේද? right. ජෝහන් මොන්ෆෝට් තමයි මේකේ ජයරූප ශිල්පියා වුණේ. ඇත්තටම ජෝහන් මොන්ෆෝට් මේ ෆොටෝෂූට් එක කරන්න හරි අපහසු කාරණාවක් වෙන. මොකද මේ ලියෝනල් මෙසි කියලා කියන්නේ ග්‍රවුන්ඩ් එකේදී දක්ෂ ක්‍රීඩකයෙක් වුණාට මෙයා හරි ලැජ්ජාශීලී පුද්ගලයෙක්. ලියෝනල් මෙසි ගැන අපි පොඩි අපේ මැක් කෝට පොඩි ඩොකියුමෙන්ටරි එකක් කරලා තිනවා සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් ෆෑන් පේජ් එක පැත්තට ගිහලා ඔයාලට ඒක බලන්න පුළුවන්. ගිහලා බලන්න ලියෝනල් මෙසි කියලා කියන්නේ මොන වගේ චරිතයක්ද කියන එක ඒකේ හරි අපූර්වට තියෙනවා. එතකොට මේ වගේ කෙනෙක් එක්ක මේ පොඩි ලදරුවෙක් දාලා ෆොටෝෂූට් එකක් කරන එක මේ ෆොටෝග්‍රාෆර්ට ලොකු මේ يعني ලොකු අභියෝගයක් වුණා. ඊට පස්සේ මොකද වුනේ? මම දන්නවා. ඔයා දන්නේ නැහැ. සමහරට ඔයා දන්නවා. මම දන්නේ නැති දේවල්. 01183893 893 ට WhatsApp කරන්න එහෙම දේවල් තියෙනවා නම්. තව ටිකක් තියෙනවා කතාව අහගෙන ඉන්න එක දිගට. right? සඳ කුමාරයා දීග කියන්නේ හදන්නේ. මේ වෙලාව හොඳයි. හවස 4:40යි.

0: තැබලා බහව සහතරයි විනාඩි 43යි.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
0: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වල පිළිකෑම
0: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් 5:00 ම උදේ 10:00 ට

සල්ලි නැතන් රජවෙච්ච කෙනෙක් මට කියන්න කවුරාරි එම කෙනෙක් ඉන්නවද කොයි හරි සල්ලි නැතුව රජවෙච්ච කෙනෙක් කියන්න බලන්න ආරය දහයට නිදාගත්තෙක් කියලා හරිය පියනවා TikTok live එක පැත්තට ඉෂානි සඳමාරි මගෙන් අහනවා දිගටම ඇදන් යන්නද කල්පනාව නේද නැත්නම් දැන් අපි මේ ටියුෂන් ගැන කතා කරොත් එහෙම ලංකාවේ සෑහෙන ටියුෂන් ගුරුවරු ඉන්නවනේ අතර මෙතෙන් සමහර අය කියනවා ලංකාවේ වැඩිපුරම හම්බ කරන්නේ ටියුෂන් ගුරුවරුයි කවුද අනිත් කට්ටිය කවුද නිෂ්පාදකතුම ඒ කරන කට්ටියයි එහෙම කියලා ඇත්තටම කිව්වත් ටියුෂන් ගුරුවරු එහෙම අර ඒක අවුලක් නෑ ඒගොල්ලන් යමක් දරුව වෙනුවෙන් දීලානේ හම්බ කරගෙනනේ කරන්නේ ඔන්න ඔන්න ඔන්න ඔයා ටියුෂන් කරනවද හරිද නෑ නෑ ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඉතින් හම්බ කරගන්න පුළුවන් ඉතින් දක්ෂතාවය මත නිකන් ළමයි යන්නේ නැහනේ උගන්නන එක හොඳ නැත්නම් ඇත්තටම ටියුෂන් වලට යන්නේ නැහැ ටියුෂන් කඩ කිය ඔය කට්ටිය කිව්වට ළමයි ටියුෂන් යන්නේ උගන්නන ඒවා හොඳ හින්දා මම දන්නවා අයිලන් රෑන්ක් ගන්න කතාව නම් හැමෝම බැලුවොත් දිවයිනේ ප්‍රථමයා කියලා බී කරනවා කියලා කියනවා ඒ කතාව පැත්තකින් තියන්නකො ළමයි ඔච්චර පිරෙන්න ගාමන්ට් වගේ පිරෙන්න යන්නේ උගන්නන මොනවා හරි දයක් උගන්නන හින්දා නසහ හොඳ හින්දා යන්නේ නැතු නිකන් රුපියල් 2000 දෙලා පන්තියකට යන්නේ නැහැ නේද ඒ නිසා ටියුෂන් කඩ කියලා කියන්න එපා මට තරහ යනවා හරි ඒ වැඩක් නැහැ අපි මේ පැයේ එක දිගට එක පැලට සින්දුරි එකක් අහන්න ලෑස්ති වෙන කලින් මම එක්කෙනෙක් ඇවිල්ලා මට කියනවා කාරුණික මතක් කිරීමේ වතුර බොන්න හරි බොන්න වතුර බොන්න යන්න දෙන්නේ නැහැ එහෙම ඒ වෙන රසාවල් මේක මේ පැය දෙක තුන වාඩි වුණාම මේ පැය තුන වාඩිලා ඉන්න ඕනේ වතුර බොන්න එහෙම දුවන්න බෑ නේද ඉෂානි මම වරුදු කියන්නේ රශ්මිකාද ඇවිල්ලා ඉන්නවා රශ්මික කියනවා අක්ක සෞභාග්‍යව ආදරෙන් මතක් කරන්න කියලා සෞභාග්‍ය ආදරෙන් මතක් කරනවා ඔයාව ඊළඟ සුන්දර එකතු කරගන්න ඒත් එක්කම මම මතක් කරන්න ඕනි තව කෙනෙක් ඉන්නවා ඒ තමයි උපුල් වීරසිංහ කියන්නේ මගේ යාළුවෙක් එයා ඇත්තටම ටියුෂන් සර් කෙනෙක් එයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා උපුල් වීරසිංහ කිව්වා ඔයගොල්ලෝ දන්නවා එයා කවුද කියලා ඒ නිසා මම වැඩිපුර විස්තර කරන්න මට බ්‍රෑන්ඩින් කරන්න බෑනේ ඒ වගේම උපුල් කුමාරත් ඉන්නවා පුලුගුණාව ආමි කැම්ප් එකෙන් එයා අම්පාරේ තමයි පුලුගුණාව තියෙන්නේ මම දන්නේ තුනන කට්ටිය දන්නවා ඇති මම දන්නේ තින්ද පුල්කුණාව කොහෙද තියෙන්නේ කියලා. එතකොට යකෝ අම්පාරි කියලා. ඒනට යාගේ ගම මාතලේ විශේෂයෙන්ම උපුල් කුමාරගේ පුල්කුණාව ආමි කැම්ප් එකේ කොල්ල සෙට් එකම එකතු කරගෙන අපි යනවා මේ සින්දුව අහන්න. අපි හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. හරිද? මට තේරුණා ඔයා පෑව හසරැල්ල කොහෙද ඉන්නේ?

0: වෙලාව හවස 5යි දැන්. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: down.
1: හතර හතට.
0: හවස පහේ විනාඩි දෙකයි වෙලාව. දන්නවද? ඕක ඉතින් හවස පහේ විනාඩි දෙකයි වෙලාව. එහෙම කියන්න ඕනේ නැහැ ලස්සනට කියන්න. හවස පහේ විනාඩි දෙකයි දැන් වෙලාව. හරිද? අපි අවිලා ඉන්නේ දෙවෙනි පැයට. මේ පැයෙදිත් අපි කතා කරන්නේ අද දවසේ තරුව කවුද? අපේ ෆුට්බෝල් තරුව. මෙසි දැන් තරුවන්නේ මේ දැන් උල්කාපාතයක් වෙලා තියෙන්නේ. ලැමෙල් යමල් කර තමයි අද දවසේ කතා කරන්නේ. යමල් යමල් සහ ලියනල් මෙසි සමග තිබිච්ච සම්බන්ධතාවය මොකද? අවුරුදු ගානකට කලින් තිබිච්ච මේ සම්බන්ධතාවය විශ්වයේ හරි පුදුම අපූර්ව මුණගැහිමක් විදිහට මේ දෙන ඊයේ දවසේ ග්‍රවුන්ඩ් එකේදී මුණගැහෙනවා. ඒ කතාව තමයි අද දවසේ කියන්නේ. හැබැයි දැන් කියන්නේ මේ වෙයි පටන් ගන්න නිසා මම මුලින්ම මතක් කරනවා WhatsApp නම්බර් එක 2718893893 WhatsApp නම්බර් එක තියෙනවා. ඒ වගේම TikTok live එකේ ඉන්නේ මම මේ වෙලාවේ TikTok live එක පැත්තට ඇවිල්ලා බලන හරි විනෝදයි. ෂොක් දේවල් කියනවා. හරිද? ඒ වගේම 01125510510 hotline එක තියෙනවා. මට කතා කරා අපේ මලිතී මත්තේ ගොඩේ ඉඳලා ගෙදර හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඔයාලට තුලංග විදිහට කතා කරන්න. එතෙක්කම TikTok live එකේ ඉන්නවා සජි. ඒ විතරක් නෙවෙයි සුජිර ඉන්නවා. අමාෂා ඉන්නවා. අමාෂා නේද? සියාස ඉන්නවා. කටි ගොඩක් ඉන්නවා. ශාරක ඉන්නවා. ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි යනවා මේ පැයි පළවෙනි සින්දුව අහන්න.
2: Hi buddy and Santosh, this is Hari Haran from Mumbai. Hey man, let's
0: just have a bit of a party in our car.
2: Hey Hari.
0: Hey mama, Darshana. ඔයාවත් එකතු කරගන්න.

0: කාලට සින්දුවක් කියයාගන්න පුළුවන් වෙන්න. ඒකට උපන් හැකියාවත් තියෙන්න ඕනි මගේ මා ඉගෙන ගන්න තෝනි ඒ වෙතරක්නම ඉති සිදු කියනෝ කියන එක නටනව කියන එක ඒ උපතින්ගේ හැකියාවල් වගේම අපිට පොලිෂ් කරගන්න පුළුවන් දෙවල් තියෙනවන අධ්‍යාපනය හර නේද. එතකොට ඉගෙන ගන්නවා කියනක හරි වැදගත්තර මං කලින් කිව්ව ටියුෂන් කතාව කියනකොට වගේ තමයි. ඩිග්‍රිකක් කරන්න පිටරටකට යනකොටත් අපි සෑහෙන දෙවල් හිතන්න ඕනේ. මොකද ආවට ගියාට සල්ලි වියදම් කරගෙන එක එක රටවල් වලට උපාධි ගන්න යන්න නිකාන් සල්ලි නාස්ති කරගන්න බැහැනේ. යන රට හොඳ රටක් වෙන්න ඕනේ. අපිට පහසුකම් තියෙන්න ඕනේ. අපිට ශිෂ්‍යත්වයක් වගේ දෙයක් ගන්න පුළුවන් නම් මරු නේද අපිට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. එහෙම බලනකොට චීනයේ අධ්‍යාපන පද්ධතිය ගැන මම නිකන් හොයලා බැලුවා. හරිම ශක්තිමත් කාර්යක්ෂම ඒ වගේම අනාගතේ මාර්ග සූදානම් කරන අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක් තමයි චීනය කියලා කියන්නේ. විශේෂයෙන්ම චීනයේ රජයේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ මාරයි. හරිද? ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම වල පවතින එඩ්යුකේෂන් සිස්ටම් එකක් තමයි මේ චීනයේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල තියෙන්නේ. ඉතින් එහෙම තැනක එහෙම රටක අධ්‍යාපන ලබන්න තියෙනවා නම් ඇත්තටම හරියට වටිනවා. ඒක හරි වැදගත්. ඒ වගේම තමයි ඉතින් ස්කෝලර්ෂිප් එකක් එහෙම නැත්නම් ශිෂ්‍යත්වයක් අරගෙන යන්න තියෙනවා නම් මාර වටිනවා. ඒකට හොඳම තැන තමයි යන්න කොහෙද? චයින ලංකා එඩ්යුකේෂන්. ඇයි දන්නවද ඔන්න 2027 අවුරුද්දේ චීනයට යන්න වඩා සාව තියෙනවා බයලොජිකල් ඉංජිනියරින්, ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රසකට ශිෂ්‍යත්ව 100ක් දෙන්න චයින ලංකා එඩ්යුකේෂන් එක සූදානම්ින් ඉන්නවා. මතක තියාගන්න සමග පරීක්ෂණ තියෙන ජූලි මාසේ 28 සහ 29 කියන මේ දවස් දෙකේදී A-level සමත් නම් ඔයා දැම කෝල් එකක් දෙන්න. ඩොක්ටර් භාග්‍යා ඉන්නවා. හරිද? ඩොක්ටර් භාග්‍යා හැමදේම ඔයාලට ලස්සනට විස්තර කරයි. චයින ලංකා එඩ්යුකේෂන් එකේ ඩොක්ටර් භාග්‍යාගේ නම්බර් එක තමයි 0747020290290. ඊට අමතරව මතක තියාගන්න A-level සමත් ඔයාට තවත් බොහෝ උපාධිය වගේම අර්ධ ශිෂ්‍යත්ව සහ පූර්ණ ශිෂ්‍යත්ව එක්ක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳ මේ දවස නම් මිස් කරගන්න එපා. ජූලි මාසේ 28 29 කියන මේ දවස් දෙකේදී අනිවාර්යයෙන්ම චයින ලංකා එඩ්යුකේෂන් එකේ තියෙන මේ ඉන්ටර්විව් එකකට සහභාගී වෙන්න ඔය ලෙවල් සමත් ඔයාලට ඇත්තටම පූර්ණ කාලීන සහ අර්ධ ශිෂ්‍යත්ව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු 25ක විශ්වාසය තියෙන නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. චයින ලංකා එඩ්යුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ බී ගේට් එක ගාව. ඉතින් වැඩි විස්තර දැනගන්න ඩොක්ටර් භාග්‍යට කෝල් කරන්න. ඔන්න 2027 අවුරුද්දට චීනයට නොවඩ අවස්ථාව තියෙන වගේ හයර් ස්ටඩීස් වලට හොඳම තැන තමයි චයින ලංකා এডুকেෂන් කියලා කියන්නේ උනායි කියුවේ නෑ කියන්න එපා. ආහාහාහා
1: දිනිසෙන තොඩු දෙකක් වාගේ
0: ඇත්තද
1: මන්දහස මොනේ
0: ආහා
1: හෙන්දවක් වාගේ
0: තව තව

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
3: The welcome show.
4: I burst the bodas nakavala udasana
3: hada. Supreme Radio the welcome show.
2: Satya davas pahema udey hatata.
3: The welcome show.
4: Anugrahaya.
5: Wartha pita wartha tabune koti ate NLB tanade tahane luturaiye rupiyal koti 13.98 ikma u davanta supirita agalaba dibin rathi samvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane weladige obat koti patiye kuwan.
0: Navina takshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
6: Travel with Supreme.
4: සතිය දවස් පහේම The Welcome Show අහන්න.

0: අනේ මගේ කටහන්ට සමානයි නේද? කටහන්ට බලන්න හැකියාව මගේ තියෙන. රයිට්. ජෝන් මොන්ෆෝට්. ජෝන් මොන්ෆෝට්. මාර ප්‍රශ්නකට මොන දුන්නේ? ලියනල් මෙසිගේ මේ චූටි පැටියාගේ ෆොටෝ එක ගහන්න ගිහිල්ලා. මොකද ලියනල් මෙසි කියලා කියන්නේ? එකපාරට මොකද මේ කතාව පටන් ගත්තේ කියලා කල්පනා කරා. අද අපි කතා කරන්නේ ලැමෙල් යමල් ගැන. ලැමෙල් යමල්ගේ චූටි කාලේ වෙච්ච සිද්ධියක් ගැන. ලියනල් මෙසි එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියන එක ගැන මමයි කතාව අහගෙන හිටියේ. නැත්නම් මට කරන්න දෙයක් නැහැ. මුල් ටික මම දැන් ඉදිරියට ඉඳලා කියාගෙන යනවා. හරිද? මේ ෆොටෝ එක ගන්න බාර දුන්නේ ජෝන් මොන්ෆෝට් කියන ෆොටෝග්‍රාෆර්ට. ඉතින් එයා මේ කල්පනා කරනවා, 17 කල්පනා කරනවා. ඔන්න දැන් ස්ටුඩියෝකට බේසමකුත් ගෙනහලා, නිල් පාට පොඩි බේසමකුත් ගෙනහලා, ඒකට වතුර දාලා, ඒකට සබන් දාලා, ජූටි පැටියවත් ඒක තියලා තිබ්බට මෙසි කියලා කියන්නේ පොඩ්ඩක් ටිකක් හරි මෙසි නෙමෙයි, මෙසි හරි ෂයි, හරි ලැජ්ජයි කතා බහ කරන්නෙත් නෑ ටිකක් අඩුයි. ඉතින් එයා මේ ෆොටෝග්‍රාෆර් 17 කල්පනා කර කර ඉන්නවා ලියොනල් මෙසි වගේ කෙනෙක් එක්ක මේ ෆොටෝ ෂූට් එක කොහොමද කරන්න කියලා. හැබැයි මෙසිත් කල්පනා කරනවා මම කොහොමද මේ වැඩේ කරන්නේ, මොකද මම කවදාවත් ජූටි ළමයක වඩාගෙන නෑ, හොරතල් කරලා නෑ, නාවල නෑ. ඔය වගේ ප්‍රශ්න ගොඩක් එක තමයි මෙසි මේ ෆොටෝ ෂූට් එකට එන්නේ. කොහොම වුණා ටිකක් කළා යනකොට එයාගේ ජූටි බබාගේ අම්මත් එක්ක කොහොම ඉන්නකොට ලියනල් මෙසි පඩක් අර ඒ සෙටප් එකට අපි කියන්නේ කම්ෆර්ටබල් වෙනවා කියලා එයා ටිකක් එතනට හුරු වෙලා කොහොම හරි මේ ළමයා හුරතල් කරන ෆොටෝස් ටිකක් අපූර්වට ජෝන් මොන්ෆෝට් විතින් ගන්නවා. හරි කොච්චර ලැජ්ජාශීලී වුණත් මේ හරි ලස්සනට ෆොටෝ ෂූට් එක කරනවා. හරිද? ඊට පස්සේ හැබැයි මේ දරුවා ඒ වෙලාවේ ලියනල් මෙසි එක්ක මේ ෆොටෝ ෂූට් එක කරන වෙලාවේදී කවුරුත් හිතන්නේ නැතුව ඇති මේ පුංචි දරුවා අනාගතයේ දවසක ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්ත චරිතයක් බවට පත් වෙයි කියලා. මේ ළමයා අවුරුදු 16ක් කාගේවත් කියන්නේ අවධානය නැතිව පරණ ෆොටෝ ඇල්බම් එකක හිර වෙලා ඉන්නවා මේ විදිහට. හැබැයි ලැමින් යමල්ගේ කකුල් වල තිබුණු අසාමාන්‍ය වේගය වගේම පාපන්දු ක්‍රීඩාවට තියෙන දක්ෂකම බාසිලෝනාවල හිටපු පාපන්දු ඔත්තුකාරයින්ට දැනගන්න හම්බ වෙනවා. ඉතාම පොඩි වයසකින් බාසිලෝනාවල මාසියා පාපන්දු අකඩමියට බඳවා ගන්නවා. මාසියා කියලා කියන්නේ ලියනල් මෙසි වගේ ක්‍රීඩකයන්ව ලෝකෙට බිහි කරපු පාසල. ඉතින් ලැමින් යමල් හැදුනේ මේ පරිසරයේම තමයි. ලියනල් මෙසි පුරුදු වෙච්ච පුහුණුකරුවෝ. එතකොට ඒ පරිසරය, ඒ පාසල, ඒ ක්‍රීඩා ග්‍රවුන්ඩ්ස්, එතකොට ක්‍රීඩා පිට්ටනිවල තමයි ලැමින් යමලුත් පුරුදු වෙන්නේ. සහ ඉතින් මේ කොහොම හරි පොඩි කාලේ ඉඳලම පාපන්දු ක්‍රීඩාවට ලැමින් යමල් කියන්නේ අති දක්ෂෙක් බවට පත් වෙනවා. රෙකෝඩ්ස් කඩලා දාන්න ලැමින් යමල්ට පුළුවන් වුණා. ඉතින් මේ ක්‍රීඩා මෙයා ක්‍රීඩා කළේ මෙසි වගේම තමයි කියලා ගොඩාක් ක්‍රීඩා විචාරකයෝ පස්සේ කතා කරන්න ගත්තා. හැබැයි මේ රහස එළියට එන්නේ මේ ෆොටෝ එකේ රහස. එහෙම නැත්නම් මේ ෆොටෝ එක ලැමින් යමල් සහ ලියොනල් මෙසිගේ මේ ෆොටෝ එක එළියට එන්නේ 2024 අවුරුද්දේදී. එතකොට යම්තාක් දුර ගමනක් ලැමින් යමල් ඇවිල්ලා තියෙනවා ෆුට්බෝල් වල. එයාගේ තාත්තා මේ පරණ ෆොටෝ එක සමාජ මාධ්‍යයටම උදාහරණයක්. එදා මුළු ලෝකෙම මේක අදහගන්න බැරි, විශ්වාස කරන්න බැරි දෙයක් බවට පත් වෙලා හැමෝම ආනේ මෙසි එක්ක මෙයා ෆොටෝ ගාලා පොඩි කාලේ ආනේ වුණේ එහෙන් කියලා ඔන්න මුළු ලෝකෙම කතා කරන්න ගන්නවා. ඉතුරු පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ඉතුරු ටික පස්සේ කියනවා. ඒ නිසා අහගෙන ඉන්න ඔහොම. ඒ නිසා මම එනවා මේ පැත්තට TikTok live එකට සින්දුවට යන්න කලින්. තාමර ඇවිල්ලා ඉන්නවා. තාමර ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. නිමා ශරත්නායක ඇවිල්ලා තිනවා අපේ අසායක ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා දෙන්නම. රුමේනියාවේ ඉඳන් අහන් ඉන්නේ කියලා දාලා තිනවා සුද්ධ. ආදරය ඔයාව ශාරක ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඩුබායි ඉඳලා. අනේ ඉතින් මට කරදර කරන්නේ නැහැ. එහෙම තමයි. තරු ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. කතන්දර කියන්නත් පුළුවන් නේ කියලා. කතන්දර තමයි හොඳටම කියන්නේ.
1: කොහොම શબ્දෝ મે આપકો સુનાના ચાહતા હું. ઉસ સાલ કા લોકપ્રિય ગીત.
0: હવસ પહાય વિનાડી 25.
1: સલામ લે જાતા હુઆ ઉડન ખટોલા. બજાતી હુઈ નાગે

0: හවස පහේ විනාඩි 32යි දැන්.
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය, කසාගල ග්‍රීන් සුප, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල, ගණේමුල්ල, නාරම්මල සහ ගම්පොළ, සමුරුපලක බදක්කම් කුසලාන, පාසල් නිල ලාංඡන, අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් වෙළඳවිල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822.
4: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑ තුන.
5: දැන් නිපු එවරස්ට් කඳුමුදුන කියලා කියන්නේ ලෝකයේ උසම ස්ථානය නේද? මීටර් 8848.86ක්. දැන් එවරස්ට් කඳුමුදුනට ළඟා වෙනවා කියන එක නිකන් ලේසි පාසු එකක් නෙවෙයි. ඒක නිකන් ඔට්ටු දාලා නිකන් ගේමට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. හරිද? ආම වශයෙන් දින 60ක් මාස දෙකක් යනවා කඳුමුදුනට ළඟා වෙලා එන්න. අවසාන දවස් කීපයේද කඳුමුදුන උඩට යනකොට වට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 60ක් විතර.
0: ඍණ 60ක.
5: මෙතන ගිහිල්ලා මේ පැය ගණන් ඉන්න බෑ. උපරිම වට පුළුවන් විනාඩි 20ක වගේ කාලෙ.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකළමු.
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

සබයි විනාඩ විසී අටයි නෙමේ හවස පහයි විනාඩි තිස් අටයි. අපි එනවා කලින්ම කවියක් කියන්න. කවිකාරය මට කවියක් කියවලා තියෙනවා. අද ලියලා තියෙනවා සැරටම මට. මටත්ම ලියලා තියෙනවා ජගත් අද. කොච්චර කවි හැවත් මම ආශිට කවි ලියනවා. ආශි එහෙම කියනකොටත් පොඩි ගතියක් තියෙනවා. මේ ලස්සන කෙල්ල අපිට අනේ ගොඩක් වටිනවා. ආශි වගේ තව කෙල්ලෙක් තාමත් මම හොයනවා. මේ ජගත් ඕන දෙදවල්ලම් කරන්න එපා, මං වගේ හොයන්න එපා. මට එතකොට තරහා යනවා. තැන්කූ ජගත්, තැන්කූ සෝ මච්. ඔබගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ සිංදුවට කවි ලියනවට බොහොම ස්තුතියි. අරුණ මැක්ස් කාලකට පස්සේ මස මැසේජ් එකක් තෝලා තිනවා. ආසි මැඩම් සුපසැන්දෑව, අපි ලස්සට සින්දුවක් දෙන්න කියලා බුයෙක් ජනපදයේ ඉඳලා පුස්සැල්ලාවේ රයිට් ඔන්න එකතු කරගත්තා. මොරටුව ලක්ෂාන් පෑන්ට්‍රික බෙඩ් එකේ සෙට් එක අදත් සුපුරුදු විදිහට අහගෙන ඉන්නවා. රන්දික මදු, ලක්ෂාන් අසංක කට්ටිය එකතු කරගන්නවා අහනක. ඒත් එක්කම WBR දිලෙන ඇවිල්ලා ඉන්නවා. ජපානයේ එස්සිට, ඒ වගේම රජිත ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නවා. එන්ජේ ඉන්නවා, එන්ජේවත් එකතු කරගන්නවා. ආදරෙන් මතක් කරන්න ඕනේ අපේ සෙට් එක TikTok live එකේ ඉන්න අරුණ පිරිස් ඔයාවත් එකතු කරගන්න. තාමර තාම දන්නේ නැහනේ තාමර අද දවසේ සින්දු ඉල්ලන්න බෑ කියලා. තාමර ඇයි එහෙම කියන්නේ කියන්න තාමර, ජාරක නේද අයියා දන්නව නේද අද දවසේ සින්දු ඉල්ලන්න බෑ කියලා. හරි, කොහොම වුණත් අපි කතාව ඉවර කරන්නයි හදන්නේ. ලැමෙල් යමල් සහ ලියනල් මැසි සමග තිබිච්ච කතාව. ඉතින් අර 2024දී ලැමෙල් යමල්ගේ තාත්තා මේ ෆොටෝ එක, අර චූටි කාලේ මෙසි එක ගහපු ෆොටෝ එක සමාජගත කරාට පස්සේ මුළු ලෝකෙම මේ ගැන කතා කරන්න ගන්නවා. හැබැයි ලොකුම සිද්ධිය සිද්ධ වෙන්නේ 2026දී. ලෝකයේ මිලියන ගණන් මිනිසුන්ගේ අවධානය මේ ලෝකසනාන තරගාවලියට ලැබෙනවානේ. අපි දැක්කනේ ඒක. ඉතින් එක පැත්තකින් පාපන්දු ඉතිහාසයේ රජු ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියනල් මෙසි එනකොට, අනිත් පැත්තෙන් ස්පාඤ්ඤ කණ්ඩායමේ පෙරමුණ අරගෙන එන ලෝක පාපන්දු අධිරාජ්‍යයේ නව කිරුළ හිමි කර ගන්න බලාපොරොත්තුවෙන් වයස අවුරුදු 19ක් වෙන ලැමෙල් යමල් එනවා. අන්තිමේදී පොඩි ලදරුවෙක් වෙලා ඉන්න කාලෙදී මෙසි විසින් නාවන ලද මේ ලැමෙල් යමල් ඊයේ රාත්‍රියේදී ලයනල් මෙසිව හොඳ හැටි නාවනවා. පුදුම නෑවක් නෑව්වා. ඉතින් ඒක ඓතිහාසික පුරාවෘත්තයක් විදිහට ඊයේ දවසේ අවසන් වෙනවා. අවුරුදු ගානකට කලින් බේසමක නාපු මේ පුංචි ලදරුවා ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක මෙසිට පරාජය ලබා දෙමින් ලැමෙල් යමල් ලෝක පාපන්දු 2026 කිරුළ ස්පාඤ්ඤ කණ්ඩායමට ලබා දෙනවා. ඔන්න ඔකයි කතාව. ලෝකය හරි පුදුමාකාරයි. ලෝකෙ ගෝලාකාරයි කියන්නේ කන්ද නේද? මේක කැරකෙනවා හැමදේම. මේ විදිහට කැරකෙනවා කියලා කියන්නේ ඒකයි. විශ්වයේ අපූර්ව සිදුවීම් මේවා. අහම්බෙන් සිදුවිච්ච සිද්ධියක් නෙමෙයි මේක. මේක හරි අපූර්වට මං හිතන්නේ මේ ප්ලෑන් කරලා කරපු දෙයක් වගේ හරි ලස්සනට විශ්වය විසින් කරලා තියෙනවා කියලායි මට හිතෙන්නේ. ලැමෙල් යමල් මේ වෙනකොට මෙසිගේ තැන රීච් කරන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මෙසි කියලා කියන්නේ මුළු ලෝකයක් ආදරය කරපු අති විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙක්. ඉතින් ඊයේ දවසේ ක්‍රීඩා කරේ මෙසිගේ මං හිතන්නේ අවසාන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය. ඉතින් අවුරුදු 39ක් වෙන මෙසිට බයි බයි කියවන්න පුළුවන්කම ලැබුණා මේ අවුරුදු 19 පොඩි කොල්ලට ලැමෙල් යමල්ට.

0: බාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආතරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද
3: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
7: මම බොහොම බය වුණා මගේ පණටි පාවුණා
8: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
6: ඉවරයි අද
8: ආ කවද දැක්ක හීනේ
7: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
8: කොහොමද බුදුම ඔබට හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: චීනය කියලා කියන්නේ ලංකාවේ අපිට පුරුදු නැති පහලා නැති කෙනෙක් නෙමෙයිනේ. චීනය කියලා කියන්නේ ලංකාවත් එක්ක තියෙන පුදුම බැඳීමක් තියෙන රටක්. ඉතින් චීනයේ අධ්‍යාපනය ගැන කතා කරනකොටත් ඒ වගේම තමයි. චීනයේ විශ්වවිද්‍යාලය අතින් අතිවිශිෂ්ටයි. මොකද චීනයේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ ලෝකේ ඉහළම ශ්‍රේණිගත කිරීම වල පවතින එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් එහෙම රටකට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන් කරන්න තියෙනවා නම් කොච්චර වටිනවද නේද? ඒකට හොඳම තැනක් හොඳම ක්‍රමයක් ගැන කියන්න තමයි මේ ලෑස්ති.

තමයි සිද්ධ කරන්නේ. ඔයාට කෙමිකල් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටලිජන්, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයෝලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න අවස්ථාව පුළුවන්කම තියෙනවා. චීනයට යන්න කලින් නොමිලේම පුහුණු පාඨමාලාවත් ඔයාට හදාරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඩොක්ටර් භාග්‍යාගෙන් හැම විස්තරයක්ම ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න 0777-290290ට. චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ වැඩිදුරක නෙමෙයි ජයවර්ධනපුර හොරෝහල ගාව තියෙන බී ගේට්ටුව අසල තමයි චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. ඉතින් වාගේ චීනයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න යන්න තියෙන හොඳම දැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයිනා ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.

0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burn සුබදාසනක බලව උදෑසන හරි.
1: Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: 89.1 89.3 Supreme Radio

0: ප්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක තියාගෙන මුදලකුත් ඒ වගේම ප්‍රථම තයාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන.
3: දැන් නිපු එවරස්ට් කඳුමුදුන කියලා කියන්නේ ලෝකයේ උසම ස්ථානය නේද? මීටර් 8848.86ක්. දැන් එවරස්ට් කඳුමුදුනට ළඟා වෙනවා කියන එක නිකන් ලේසි පාසු එකක් නෙවෙයි. ඒක නිකන් ඔට්ටු දාලා නිකන් ගේමට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. හරිද? ආමු වශයෙන් දින 60ක් මාස දෙකක් යනවා කඳුමුදුනට ළඟා වෙලා එන්න. අවසාන දවස් කීපයේද කඳුමුදුන උඩට යනකොට වට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 60ක් විතර.
4: ඍණ
3: 60ක. මෙතන ගිහිල්ලා මේ පැය ගණන් ඉන්න බෑ. උපරිම වට ඉන්න පුළුවන් විනාඩි 20ක වගේ කාලෙ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
6: දින දින දකින්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
4: මම බොහොම බය වුණා, මගේ පණ එපා
5: වුණා. ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
5: ආ, කවද දැක්ක හීන?
4: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
5: ඕවා දබුම ඔබට හිතට දැනෙන සිංහහන. සතිය දවස් පහේම දවල් එකට.
6: සින්දු කෆේ විත් නිමේෂා.
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
6: එතකොට දැන් ආදරේ දැනෙනවද?
7: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
6: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය
4: එන්න.

සුප්‍රීම් රේඩියෝ අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: විග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනිය නතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මේ ලෝකෙ කොයි තරන්නං ආදරණීය කතා බිහි වෙලා තියෙනවද? කාලාන්තරයක් තිස්සේ අපි හරි ලස්සන ලස්සන ආදර කතා අහන දකිනවා. මේ ලෝකේ හරි ප්‍රසිද්ධ ආදර කතාත් මේ අතර තියෙනවා. ඉතින් සමහර අය ඒ තුළින් තමන්ගේ ජීවිතයට උදාහරණ ගන්නවා. තමන්ගේ ජීවිතයට ලබා ගන්න ඕනි හැම උපදෙසක්ම ඒ තුළින් ලබා ගන්න උත්සාහ කරනවා. තමන් උත්සාහ කරන්නේ ඒ වගේ ආදරයක් වෙන්න. ඒ වගේ ආදරයක් මේ ලෝකෙට දායාද කරන්න. තමන්ගේ ජීවිතයේ තමන් ආදරය කරන කෙනත් එක්ක ලස්සන ගත කරන්න තමයි අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් ඔයාගේ හදවතේ තියෙන ඒ ආදරේ මුළු ලෝකෙටම පේන්න අපි ඩ්‍රීම් නයිට් තුළින් ආන්න දෙමු. ඉතින් මේ පැත්තට එකතු වෙන්න අදත් සුපුරුදු පරිදි ආදරය ගැන ආදරෙන් කතා කරන්න මේ ඩ්‍රීම් නයිට්.
1: ආදර කතා ගැන කතා කරනකොට අපි හැමෝටම එක්තරා විදිහ ආදර කතාවක් තියෙනවානේ. සමහර විට ඒක ඒකපාර්ශවී ආදරයක් වෙන්න පුළුවන්. තවත් සමහරක් වෙලාවල් වලට නොලැබිච්ච ආදරයක් වෙන්න පුළුවන්. මේ එක එක වර්ගයේ කතා, එක එක වර්ගයේ ආදර කතා අපි හැමෝටම තියෙනවා. කතාවක් ඇතුළේ ජීවත් වෙන්න චරිත ගොඩකට පුළුවන්. හැබැයි ඒ චරිත ඇතුළේ තියෙන ආදරය අඳුර ගන්න පුළුවන් වෙන්නේ කතාවක් කියවන කෙනාට විතරයි. ඉතින් ඒ නිසා අපි කතා කරමු ආදරය ගැන. අපිත් කතා කරලා බලමු අපේ චරිතය ඇතුළේ තියෙන ආදරණීය හදවත ගැන. දිගටම අහගෙන ඉන්න.

ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයෙන් කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුල මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල්

0: දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
5: දැන් නිපු එවරස්ට් කඳුමුදුන කියලා කියන්නේ ලෝකයේ උසම ස්ථානයන නේද? මීටර් 8848.86ක්. දැන් එවරස්ට් කඳුමුදුනට ළඟා වෙනවා කියන එක නිකන් ලේසි පාසු එකක් නෙවෙයි. ඒක නිකන් ඔට්ටු දාලා නිකන් ගේමට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. හරිද? ආමු වශයෙන් දින 60ක් මාස දෙකක් යනවා කඳුමුදුනට ළඟා වෙලා එන්න. අවසාන දවස් කීපයේද කඳුමුදුන උඩට යනකොට වට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 60ක් විතර.
6: ඍණ
5: 60ක. මෙතන ගිහිල්ලා මේ පැය ගණන් ඉන්න බෑ. උපරිම වට ඉන්න පුළුවන් විනාඩි 20ක වගේ කාලෙ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: 89.1
1: 89.3 Supreme Radio. ලොතරැයි ලොව රජ කිරුල කියපු ගමන් අපිට මතක් වෙන විශේෂ කෙනෙක් ඉන්නවා මනිෂා.
2: අනිවාර්ය මේ තමයි මහජන සම්පත.
1: අනිවාර්යෙන් දැන් සම්පතක් ගැන මතක් කරොත් එහෙම අපි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම ලොතරැයි එකේ නමක් කියන්න කියලා ඒකන අනිවාර්යෙන්ම කියන්නේ මහජන සම්පත. ඔන්න ඔහොම තමයි කියන්නේ ඉතින්. දශක ගණනාවක් තිස්සේ අපිට දකින්න ඒ වගේම අපි ගන්න ලොතරැයික් තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාම අපිට වාසනාව අරගෙන ආවනේ. ඉතින් ඔන්න තවත් වාසනාව අරගෙන එන මේ මහජන සම්පත තුලින් බිහි වෙන අද සම්පත ගැන තමයි ඔන්න මේ කියන්න ලෑස්ති වෙන්නේ. මහජන සම්පත දිනුම් වාරෙන් තෝරාගන ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරාගනු ලබන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීම රුපියල් 250,000ක මුදලක් වාරි දිනන්න හැකියාවක් තියෙනවා වගේම අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගි දිනන්න හැකියාවක් තියෙනවා.
2: ඔව් ඒ වගේම තමයි අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි ඔයා දිනා ගන්නකොට අනිකුත් සෙසු ත්‍යාගත් එක්ක උන අද සම්පත ලොතරැය තුලින් ඔයාට මේ විදිහට ත්‍යාග දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම සම්පත ගැන. ඒ තමයි අද සම්පත ලොතරැය වැඩි වැඩියෙන් ගන්න කියලා ආරාධනා කරනවා. මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වසනාවේ ආශිර්වාදය අරගෙන ඔයාගේ ළඟට හැමදාමත් ඉන්නේ ජාතික ලොතරැය මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

0: අපි හිතන වනේ ලොක්කු කාලයක් තේරවා කියලා අපිට. හැබැයි ඇත්තටම අපිට හෙම ලොකුම ලොකු කාලයක් මේ ජීවිත ඇතුළෙ නෑ හසිත. මොකද අපි හරිම පුංචිම පුංචි චාරිකාවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. චාරිකාව ඇතුළෙ තමයි අපි මේ දන්න හැම දෙයක්ම ලස්සනට මේ විදිහට රඟපාන්නේ. හැබැයි පුංචිම පුංචි කාලයක් අපි හැමෝටම තියෙනවා. ඉතින් සමහර වෙලාවල් වලට අපි හිතනවා අපිට ලොකු කාලයක් තියෙනවා කියලා. හැබැයි අපිට හැම ලොකු කාලයක් නෑ කියන දේ අපි මතක තියාගන්න ඕනේ. සමහර විට අපිට දේවල් අහිමි වෙන්නේ අදද හෙටද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා හැම දෙයක්ම අතරේ අපිට ආදරේ නම් අනිවාර්යයෙන්ම ඒ ආදරේ කරන කෙනාට ආදරේ කියන අපි මතක තියාගන්න ඕනේ. මොකද අපිට ලොකු කාලයක් නෑ.
1: අපිට තවත් කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්නේ හදවතින්මයි. බොහෝ අයට කැමැත්තක් තිබුණත් ආදරයක් ඇති වෙන්නේ හදවතින්මයි කියන කාරණාව මට දැනෙන විදිහට කියන්න ඕනේ. එහෙම ලේසියෙන් ඇති වෙන දෙයක් නෙවෙයි මේක. දැනුණු ආදරය ප්‍රකාශ කරන තැනදි තමයි ගොඩක් අය අසරණ වෙන්නේ. අප්‍රකාශිතවම වැරළිය කියපු ආදර කතා මේ ලෝකෙ කොයිතරම් නැගෙතිද? ප්‍රකාශ කළත් හිමි නොවුණු ඒවා. ඒ විදිහටම මේ ලෝකේ යටපත් වෙලා ගියා. වාකිව හරි හිමි වුණත් නොවුණත් ඒ ආදරේ අපි ප්‍රකාශ කරන්න ඕනේ. සීමාවන් බිඳින්න යන්න එපා. ආදරෙන් ආදරේ කියන්න.

0: 89.3 Supreme Radio. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I work for that Sakavala udasana hada.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
2: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
2: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය.
6: FIFA World Cup 2026 තරඟ විස්තර. වසර හතරක මහා පාපන්දු උන්මාදයේ උච්චතම සංකේතය වන අභිමානවත් 2026 FIFA පාපන්දු ලෝක කුසලානය තමන් සතු කරගන්නට ස්පාඤ්ඤ රතු සිංහයන් අද දවසේ සමත් වුණා. යනුව නිව්යෝක් නිව් ජර්සි ස්ටේඩියම්හි පැවැත්වුණු අවසන් මහා සටනින් ගෝල 1-0 ලෙස වත්මන් ලෝක ශූර ආජන්ටිනාව පරාජය කරමින් එලෙසින් සමස්ත පාපන්දු ලෝකයම උද්වේගයට පත් කරමින් ස්පාඤ්ඤ සිය ඉතිහාසයේ දෙවැනි ලෝක කුසලාන රන් කුසලානය හිමි කරගන්නවා. තරඟේ පුරාම ස්පාඤ්ඤ ආජන්ටිනා ආරක්ෂක වළල්ලට දැවන්ත පීඩනයක් එල්ල කළත් ආජන්ටිනා ගෝල රකින්න එමිලියානෝ මාටිනෙස් අදහාගත නොහැකි පන්දු රැකගැනීම් රසක නිරත වුණා. නමුත් අවසානයේ අමතර කාලයේ 106 විනාඩියේදී ක්‍රියාත්මක වූ ආදේශක ක්‍රීඩක ෆෙරාන් ටොරෙස් නිකෝ විලියම්ස් තුන් පන්දුව එක එල්ලේම ආජන්ටිනා දැලතුලට යොමු කරමින් ස්පාඤ්ඤය නැවතත් ලෝකයේ රජුන් බවට පත් කළා. ඊ රාත්‍රියේ පැවතුණු මේ මහා සංග්‍රාමයේ නිල සංඛ්‍යා ලේඛන දෙස බලන විට තරඟයේ සම්පූර්ණ ආධිපත්‍ය ස්පාඤ්ඤ සතුව තිබුණු බව ඉතාමත් පැහැදිලියි. තරඟයේ පන්දු අයිතිය එනම් පොසෂන් ප්‍රතිශතයෙන් 68%ක්ම තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ සමත් වෙද්දී ආජන්ටිනාවට හිමිවුවේ 32%ක් පමණයි. ස්පාඤ්ඤ කණ්ඩායම 90%ක සාර්ථකත්වයක් සහිත පන්දු හෝමාරු එනම් පාසස් 803ක් සිදු කරද්දී ආජන්ටිනාවට සිදු කිරීමට හැකිවුවේ පන්දු හෝමාරු 445ක් පමණයි. එමෙන්ම ආජන්ටිනා ගෝල රකින සීමාව වෙත ස්පාඤ්ඤයේ එල්ල කළ ප්‍රහාර සංඛ්‍යාව එනම් ටෝටල් ෂොට්ස් ගණන 20ක්. ඉන් පහරවල් 11ක්ම ඍජුවම ගෝල රාමුව වෙත එල්ල කිරීමට ඔවුන් සමත් වුණා. නමුත් ආජන්ටිනාව මුළු තරඟයටම එල්ල කර තිබුණේ ප්‍රහාර 3ක් පමණක් වන අතර එකඳු ප්‍රහාරයක්වත් ස්පාඤ්ඤ ගෝල රාමුව වෙත එල්ල කිරීමට ඔවුන්ට ඉඩ ලැබුණේ නැහැ. කෝණ පහර 9ක් ස්පාඤ්ඤයට හිමිවෙද්දී ආජන්ටිනාවට හිමිවේ කෝණ 4ක් පමණයි. අතිශය උණුසුම් වූ මේ තරඟයේදී ආජන්ටිනා ක්‍රීඩකයින් වැරදි එනම් ෆවුල්ස් 24ක් සිදු කරමින් කහ කාඩ්පත් 5ක් සහ එක් රතු කාඩ්පතක් ලබා ගනිද්දී ස්පාඤ්ඤ වැරදි 21ක් සිදු කළත් එකඳු කහ හෝ රතු කාඩ්පතක් නොලබා අතිශය විනයගරුක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා. ස්පාඤ්ඤ කණ්ඩායම් මුළු තරඟාවලිය පුරාම ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ එකම එක ගෝලයක් පමණයි. ලෝක කුසලාන ඉතිහාසයේ ශූරයෙන් වූ කණ්ඩායමක් තරඟාවලියක් පුරා ලබා දුන් අඩුම ගෝල සංඛ්‍යාවක් ලෙස නව වාර්තාවක් තබනවා. එමෙන්ම තරඟාවලියේ තරඟ 7-6 ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක්වත් ලබා නොදෙමින් ලෝක කුසලාන ඉතිහාසයේ එක තරඟාවලියකදී වැඩිම ක්ලීන් ෂීට් සංඛ්‍යාවක් සටහන් කළ ගෝල රකින්නා ලෙස ස්පාඤ්ඤයේ උනායි සිමොන් නව ලෝක වාර්තාවක් තිබුවා.
7: එමෙන්ම 2023 කාන්තා ලෝක කුසලානය සහ 2026 පිරිමි ලෝක කුසලානය එකවර හිමිකරගත් ලොව එකම රට ලෙස ස්පාඤ්ඤය අසම සම ඉතිහාසයක් සටහන් කළා. වසර ගණනාවක කැපවීම, අදහාගත නොහැකි උපක්‍රමශීලී ක්‍රීඩා විලාසය සහ නොපසුබස්නා උත්සාහය අවසානයේ ඔවුන්ව ලෝකයේ හිමි පෙත්තටම පොසවා තබා තිබෙනවා. 2026 ෆිෆා පාපන්දු ලෝක කුසලානයේ අභිෂේක ලත් කිරුළ හිමි රජවරුන් ලෙස ස්පාඤ්ඤ කණ්ඩායම එලෙසින් ඉතිහාසයට එක් වුණා. මේ ඓතිහාසික රාත්‍රිය වෙන්වන්නේ ස්පාඤ්ඤයේ ජයග්‍රහණයට පමණක්ම නෙමෙයි, ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් සටහන් වූ ලියොනල් මෙසි තමන්ගේ අවසාන ලෝක කුසලාන තරගවීමේදී දක්වපු අසම සම ක්‍රීඩා විලාසය සහ නායකත්වය සමස්ත ලෝකයම ගෞරවයට පාත්‍ර වුණා. ජය පරාජය කෙසේ වෙතත් පාපන්දු පිටිය තුළ ඔහු තැබූ අමරණීය සටහන් සහ ලබා දුන් සුන්දර මතකයන් සදාතනිකවම ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ජීවත් වේවි. ක්‍රීඩා ලෝලී හිතවතුනි, 2026 ෆිෆා ලෝක කුසලාන තරගාවලිය පුරාව අප සමග රැඳී සිටිමින් පාපන්දු තරඟවල සෑම තොරතුරක්ම සහ උද්වේගකර අවස්ථාවක්ම විඳගත් ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය.
2: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.

0: अधूरी सांस थी, धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा है।
1: सुप्रीम रेडियो।
2: अबे हम वोट में ही न तीनों ने मटात तीनों वा हंसे तरत तीनों।
3: ये मटात गुड़ाक तीनों, ये वागे म गुड़ाक को आटा तीनों की लबंदन नो। अबे वहाँ ग्रीन ने ऐटा ते विधिर म ही न गुड़ाक तीनों की लदन।
2: अनिवार्य म। अबे हम वोट में तीनों लोकुम प्रश्न आक तमाय हंसे तब में तीन ही न गनांग वैडी
3: ටිකක් ගණන් වැඩි. ඒව හැබැයි කරගන්න සල්ලි ඕන.
2: අනිවාර්යයෙන්ම මිල අධික හීන තමයි අපි හැමෝටම තියෙන්නේ. ඔයා කිව්වා වගේම මේ දේවල් හැබැයි කරගන්න අපිට සල්ලි ඕනේ. ඉතින් මේ දේවල් හැබැයි කරලා දෙන කෙනෙක් ගැන තමයි මේ විදිහට කියන්න ලෑස් වෙලා තියෙන්නේ. ඉතින් මෙයා ගැන කියනකොට නිදහනයක් අපිට ලැබුණා වගේ තමයි හසිත. මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔන්න මේ ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාට හඳුන්වලා දෙන දන්න නිදහන ලොතරැයි පත හරහා ඔයාටත් දැන් ඔයාගේ හීන යථාර්ථයක් කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන උදාහරණ සහිතව මේ දශක ගණනාව පුරාවට ජාතික ලොතරැයි මණ්ඩලය ඔබට නිදසුන් සපයලා තියෙනවා. ඉතින් ඒකෙන් ඒ විදිහටම කරගෙන දන්න නිදහන ලොතරැයි තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගී ලාභය ඔන්න පසුගිය මැයි මාසයේදී කඳ උඩරටින් බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ රුපියල් 12.4% වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩ රටට හිමි කර දෙමින්
3: අනිවාර්යෙන්. ඉතින් දශක ගණනාවක් තිස්සේ ජාතික ලොතරැයි මණ්ඩලය අපිට ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඉතින් දශක 6කට වැඩි කාලයක් රටේම සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතේ දින 7ම දිනුම දින ධන නිධානය ලොතරැයි අලෙවි තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන කාරණාවත් කියන්න ඕනේ. තවත් බලබල ඉන්න එපා. දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි පත් වැඩි වැඩින් වලදී ගන්න ඔබටත් කෝටිපතියක් 20 ලක්ෂපතියක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට කෝටිපති සීනේ හැබෑ කරගන්න පුළුවන් ජාතික මහා ධන සම්පත ධන නිධානය ලොතරැයියක් මිලදී ගත්තොත් ජීවිතයේ සීනේට වාසනාව ආශිර්වාදය ඔයාලඟට නිරන්තරයෙන්ම අරන් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
4: Dream Night Supreme Radio.

හෝරාවක අවසානය. අපි ආදරය ගැන හරි ලස්සනට කතා කරනවානේ. අපි මේ දවස පුරාවට අපි ආදරෙන් ලස්සන ගීත ඇහුවා. ඉතින් රාත්‍රිය වෙනකම් බලාගෙන හිටියේ ආදරය ගැන ආදරෙන් කතා කරන්න. සුපුරුදු පරිදි හෝරාවකුත් ගත වෙලා දැන් ඔන්න අපි අලුත් හෝරාවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. රාත්‍රී 10 වෙනකම් අපිට වෙලාව තියෙනවා. ඔයාගේ හදවතේ තියෙන හැම කාරණාවක් ගැනම කතා කරන්න. ආදරය ගැන විතරක් නෙවෙයි, ඔයාගේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ දේවල් ගැන අපිට කියන්න. අපි කැමතියි ඔයාගේ හදවතට බේතක් වෙන්න. ජීවිතේ අපි ගත කරන්න ඕන නිදහසේ අපි නිදහස හොයාගන්න ඕනේ. මේ නිදහස හොයාගන්න තැනදී ආදරය වගේම තව තව දේවල් අවශ්‍ය වෙනවා. ඉතින් මේ මානසික නිදහසට අපිට වෙන්න පුළුවන් ඖෂධය වෙන්න තමයි මේ විදියට ඩ්‍රීම් නයිට් තුළින් අපි ඔයා හොයාගෙන ඉන්නේ. ජීවිතයේ තියෙන හැඟිච්ච කාරණා, හිර කරගෙන ඉන්න කාරණා, කතා කරන්න කැමැත්තෙන් ඉන්න කාරණා, මේ හැම දෙයක්ම අහගෙන ඉන්න අපි සූදානම්. දිගටම අහගෙන ඉන්න 89.1 89.3 ඔයා මෙහාගෙන ඉන්නේ සුපීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට ඇතරෙන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
3: හිතට ශක්තිය
2: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
6: කලර්ස් වල පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
6: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සංචාරයක්
1: Travel with Supreme
6: සතිය දවස් පහේම
8: The Welcome Show අහන්න
9: 89.1 89.3 Supreme Radio

0: දන්නවද හසිතා, මිනිස්සු අපිව දාලා මගින් හැරිලා යන්නේක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි හැමෝම ඒ දේ සාමාන්‍ය විදිහට බාර ගන්න ඕනේ. ගොඩාක් වෙලාවට අපි මේ දේ අසාමාන්‍ය විදිහට බාරගත්තොත් තමයි අපිට අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න බැරි වෙන්නේ. කොච්චර සාමාන්‍ය වුණත් ඒ දේට අපි අපේ ජීවිතෙන් වන්දි ගෙවුවොත් ඒක මම හිතන විදිහට මහ අපරාධයක්. අපි පුරුදු වෙන්න ඕන දේ තමයි කොහොම මොන දේ සිද්ධ වුණත් අපි වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න එක. අපි වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තොත් අපිට පුළුවන් වෙනවා කවදාම හරි දවසක ආදරණීය හදවතකට උරුමකම් කියන්න.
1: ඉස්සලාම අපි අපිට ආදරය කරන්න ඕනේ. ජීවිතයට බාධක අභියෝග රිදී මෙනවා. ඒක කවදාවත් නවතින්නේ නැහැ. මේ දේවල් ජීවිතයට එන ගානේ අපි වැටුණොත් දිගටම මුළු ජීවිත කාලෙම අපිට වැටෙන්න සිද්ධ වෙනවා. ඔයත් මේ වගේ කෙනෙක් නම් ඔයා මේ කරගන්නේ ඔයාගේ ජීවිතයට

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිල්ලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
5: let's go
0: every weekday at 4 p.m. in porto with Ashi Ali
6: the welcome show
0: ehena ahana katha athara rasa katha ehena payatuna
7: දැන් නිපු එවරස්ට් කඳු මුදුන කියලා කියන්නේ ලෝකයේ උසම ස්ථානයන නේද? මීටර් 8848.86ක්. දැන් එවරස්ට් කඳු මුදුනට ළඟා වෙනවා කියන එක නිකන් ලේසි පාසු එකක් නෙවෙයි. ඒක නිකන් ඔට්ටු දාලා නිකන් ගේමට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. හරිද? ආම වශයෙන් දින 60ක් මාස දෙකක් යනවා කඳු මුදුනට ළඟා වෙලා එන්න. අවසාන දවස් කීපයේදී කඳු මුදුන උඩට යනකොට වට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 60ක් විතර.
8: ඍණ
7: 60ක. මෙතන ගිහිල්ලා මේ පැය ගණන් ඉන්න බෑ. උපරිම වට ඉන්න පුළුවන් විනාඩි 20ක් වගේ කාලෙ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
6: The welcome show. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: මහජන සම්පත ගැන කතා කරනකොට අනිවාර්යෙන්ම දැන් මේ වෙනකොට කතා කරන්න ඕන තව සම්පතක් ඉන්නවා.
1: අනිවාර්යෙන් මහජන සම්පත තුලින් බිහිවෙන සම්පතක් ගැන තමයි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතා විශේෂ සම්පතක් ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ.
0: අනිවාර්යෙන්ම. ඉතින් මේ විශේෂ සම්පත තමයි අත සම්පත කියලා කියන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ තමයි අපිට මේ සම්පතත් අඳුන්වලා දෙන්නේ. ඉතින් පුංචි විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානක හතර ගැලපීමෙන් තමයි ඔන්න අද සම්පත ජයග්‍රහකින් තෝරා ගනු ලබන්නේ. නිසාම තමයි අද සම්පත ගැන කතා කරනකොට මහජන සම්පත ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානක හතර ගැලපීමෙන් රුපියල් 250,000 මුදල් තෑගි ඔන්න දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අවසානක හතර ගැලපීමෙන් රුපියල් 50,000 මුදල් තෑගිත් අද සම්පත තුළින් දිනා ගන්න හැකියාව තියෙනවා.
1: ඒ විතරක් නෙවෙයි, අවසානක 3 ගැලපීමෙමුත් රුපියල් 4,000 මුදලක් ඔයා දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි බතරහා ඔයාට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. අපිට වියදම් කියන දේවල් හැමදාම තියෙනවනේ නේද? ඉතින් මේ මතක් කිරීම අද වියදමට ගැලපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් ඔයාගේ හිණ හැබෑ කරගන්නවට හැකියාවක් තියෙනවා. ජීවිතයේ සිහිනට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය සමග දිගින් දිගටම එකතු වෙලා හිටියොත්

0: දෙවෙනි හොරාවත් මේ විදිහට ආදරණීයව ගතවෙවි යන්නේ. ලස්සන ගීත අතරේ අපේ ආදරණීය කතාබහක් මේ විදිහට කරගෙන යනවා. මේ රාත්‍රිය අපිට මොනවදෝ කියන්න උත්සාහ කරනවා. අපිට පරණ මතක ආය ආය මතක් කරලා දෙනවා. මතක ගැනත් අපිට කතා කරන්න තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. ජීවිතේ තියෙන අර කියාගන්න බැරි කතා, කියාගන්න උත්සාහ කරන කතා, කියාගන්න කැමැත්තෙන් ඉන්න කතා, මේ හැම දෙයක්ම අහගෙන ඉන්න අද දවසේදීත් අපි සෝදානම්. රාත්‍රි 10 වෙනකන් අපිට වෙලාව වෙන් වෙලා තියෙනවා. ඔය ජීවිතේ සුවපත් කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා අපිත් එක්ක. මේ හැම දවසකම මේ රාත්‍රිය සුන්දරව ගත කරන්න ඩ්‍රීම් නයිට් තුලින් අපිත් එක්ක එකතු වෙනවා.
1: ඩ්‍රීම් නයිට් කියන්නේ සමහර වෙලාවල් වලට ඔයාගේ හදවතට බෙහෙතක් අරගෙන එන දෙයකට. බෙහෙත් කියලා කියන්නේ අපිට හැමතිස්සෙම පාවිච්චි කරන්න පුළුවන් දේවල් වලට නෙවෙයිනේ. අපි බෙහෙත් පාවිච්චි කරන්නේ මොකක් හරිම අසනීපයක් අපිට හැදුනට පස්සේ. ඉතින් හිත සුවපත් කරගන්නවා නම් ඒ සුවපත් කරගන්න තියෙන හොඳම පැය තුන තමයි ඩ්‍රීම් නයිට් කියලා කියන්නේ. ඉතින් අන්න ඒ නිසයි මම කිව්වේ ඩ්‍රීම් නයිට් කියන්නේම බෙහෙතක් කියලා. එහෙමනම් දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
3: මම බොහොම බය වුණා මගේ පළට පා වුණා
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
2: ඉවරයි අද
4: අහ කවද දැක්ක හීනේ
3: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
4: කොහොමද බුදුමවට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
4: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: මං ඔයාට කිව්වොත් මතකයන් කියන්නේ කල්ලිකුත් වීමක් නොමැති දෙයකට කියලා ඔයා විශ්වාස කරනවද?
1: අනිවාර්යම මනිෂා, මතක අමතක වෙන්න පුළුවන්. නමුත් මතක කල්ලිකුත් වෙන්නේ නැහැ.
0: අනිවාර්යම කොහේ කොහොම මොන විදිහට හිටියත් අපිට ඇස් දෙක පියාගත්තම අපිට විශේෂ ඕනිම මතකයකට අපිට හරි ඉක්මනින්ම යන්න පුළුවන්. ඉතින් අපි මතකයන් පරිස්සම් කරගන්න අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕනේ. මොකද මතකේ තරමටම අපිට වටිනවා.
1: මතක ගැන අපි හැමදාම කතා කරනවා, හරි ලස්සන ලස්සන විදියට. අපේ ජීවිතේ මතක වලින් පිරීලා අපිට කියාගන්න බැරි තරමටම සතුට වගේම දුකත් ඒ අතර තියෙනවා. මතක කියන්නේ දැනුම් සාගරයක්. මට දැනෙන විදිහට වේලාවකට ශක්තියක්, වේලාවකට අසරණ වෙන ඒ වගේ දෙයක්. නමුත් මතක කියන්නේ කල්ලිකුත් නොවන, කල් ගත වුණත් එදා උණුසුමෙන්ම මතක් කරන්න පුළුවන් සුන්දර දෙයකට. මතක කියන්නේ මට තේරෙන විදිහට ජීවිතය ගැන ඉගැන්වීමක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
5: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I burn subodas nakavala udasana
6: hala. Supreme Radio the welcome show.
3: Satya davas pahema udey hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Wartha pita wartha tambeme koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u devanta supiritya galaba dibin prati sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tana nidahane biladi gena obat koti patiye kuwan.
3: Meltol hisarathaya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: 89.1 89.3 Supreme Radio.

0: night. Supreme Radio. Dream night. Night.
1: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 Supreme Radio. Supreme Radio.

0: අවසාන හෝරාව. අද දවසට අපි දෙන්න හමු වෙන. දෙන්න කිව්වට මෙතන දෙන්නෙක් නෙවෙයි. අපි තුන් දෙනෙක් ඉන්නවා. මනිෂයි මමයි ඔයයි. අපි මේ ආදරය ගැන ආදරෙන් කතා කරන්නේ. ඔය ආදර කතාවල තියෙන සුන්දර අසුන්දර මේ හැම තැනක්ම ස්පර්ශ කරන්න. ආදර කියන්නේ සුන්දර දේවල් වලට විතරක් නෙවෙයි. එතන දුප්පර කටුක ඒ වගේ හැම දෙයක්ම ආදරය තුළ තියෙනවා. ඉතින් ආදරය කරගෙන යද්දී අපිට අත්විඳින්න හැකියාවක් තියෙන ඒ වගේ කටුක දුප්පර ඒ වගේ රිදවීම් වලට තිතක් තියන්න වගේම මේ ආදරය තුළින් අපේ ජීවිතය ලස්සන කරගන්න, අපේ නැතිවුරු නිදහස ආය ආය ලං කරගන්න, අපේ ජීවිතයේ බලාපොරොත්තු වෙන ඒ සුන්දර ජීවිතය ළඟා කරගන්න මේ ආදරය තුළින් අපිට ඩ්‍රීම් නයිට් තුළ හැකියාවක් තියෙනවා. මතක් කරන්න ඕනේ, ආදරය කියන්නේ නිදහසේ විඳින්න වගේම නිදහසේ කරන්න තියෙන සුන්දර දෙයක්. ආදරයට වෛර කරන්න එපා. ආදරෙන් එකතු කරගන්නම් කියප දෙනෙක්ව. මේ පැත්තට කතා කරා දේශප්‍රිය නාවලින් තමයි මේ විදිහට කතා කරේ. ආදරය කරන නංගිවත් ඒ වගේම පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි කිව්වේ. ඒ වගේම අසේලව එකතු කරගන්න ඕනේ කිරිබත් ගොඩෙන් ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න මේ පැත්තට කතා කරලා කිව්වේ. WhatsApp එකේ පැත්තේ කට්ටියක් ඉන්නවා.
1: මං යනවා මොරටුවට. මොරටුවෙන් පියුම්මි මේ පැත්තට මැසේජ් එකක් එවලා තිනවා. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපිත් ඔන්න මේ සතියත් ඔයාලා දෙන්නත් එක්කම පටන් ගන්න තමයි ලෑස්තු වෙන්න කියලා කියනවා. අයත් එක්කම පියුම්මි මේ විදිහට එකතු කරගෙන මකුළු දුවට යනවා. මකුළු දුවෙන්න මංජුල මේ පැත්තට මැසේජ් එකක් එවලා තිනවා. අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. ඔන්න අදත් ඔය දෙන්නව හරි මාතෘණින් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තේන්නේ. ඒ වගේම මා පාන දුරට යන පා පාන දුරෙන් සුමිරාන් මේ පැතර මැසේජ් එකක් කියලා තියෙනවා. අපි වත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔයාලා දෙන්නව හරි මාතරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය හැමෝම ආදරෙන් එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Dream Night.

0: 89.1 Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට ඒ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් 5ක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකීමක්. සෑහෙන දුක් ඉඳලන ජීවිතයක් තියෙන්නේ. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The Welcome Show.
3: I work සුබදාසනක බලා උදෑසන හදලා.
2: Supreme Radio The Welcome Show.
4: සතිය දවස් පහේම උදේ 7ට.
2: The Welcome Show.
3: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තඹමි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ
9: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සංචාරයක්.
10: Travel with Supreme.
9: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: අපි කියනවනේ සමහර හමුවීම් සංසාරිකයි කියලා. හැබැයි සංසාරික අතර කතා වුණත් හිතා ගන්නවත් බැරි හේතු නිසා සමහර විට දෙතැනක නවතින්න සිද්ධ වෙනවා. කොහොම එහෙම කරන්නද, කොහොම නම් ඉන්නද, මේ හැම ප්‍රශ්නයක්ම හිතේ හංගන් අපිට එක්තර අවස්ථාවක නිහඬ වෙන්න සිද්ධ වෙනවා. අත් අත්හැරියට කවමදාවත් අපිට අපේ හිත් අත්හරින්න බැරි අන්නේ නිසා. හිමිවෙන්න ඕනම බැඳීම අහිමි වෙද්දිත් හිනාවෙන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. අපිට ඒ විදිහට හිනාවෙන්න සිද්ධ වෙනවා.
1: අනිවාර්යෙන්ම අපේ ජීවිතයට අය හමු වෙන්නේ සාංසාරික බැඳීම් වලට. ආම්බයක් වුණත් සාංසාරික බැඳීමක ආරම්භයක් තියෙන්න පුළුවන්. සාංසාරික ආරම්භයක්ද අවසානයක්ද කියලා අපිට තීරණය කරන්න බෑ. ලොකු ලොකු දේවල් හිතන්න එපා. මේ ජීවිත කාලේ ලස්සනට ආදරය විඳින්න, ලස්සනට ආදරය කරන්න, හිනා වෙලා අභියෝග වලට මුහුණ දෙන්න. ඔව්, වාට පුළුවන්. අනිවාර්යෙන්ම පුළුවන්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
3: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා.
5: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
2: Back to back Sindhu Ahanna.
6: Let's go.
7: Every weekday at 4 PM in Porto with Ashi Ali.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
2: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: Radio, the welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. හාර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
2: වැට
1: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
2: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන්නේ කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිත කරනවා. චුට්ටක් හිත කරනවා. දැන් අර ගෙදර නිකන් තියෙන්නේ නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
1: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
2: ඔව් තාප්ප ඇවිදිනවා.
1: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
2: ඔව් එළියට.
1: උඩට යන්නේ
2: නැහැ. නෑ නෑ නෑ නෑ උඩට යන්නේ
1: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: සුප්‍රීම් රේඩියෝ

0: සුන්දර හෝනාතුනක්, මේ රාත්‍රිය අපිට තව තවත් ආදරණීය මතක මතක් කරලා දුන්නා. අපිට දැන් යන්න වෙනවා. නමුත් තවත් දවසක ආදරේ පිරුණු හදවතින්ම මේ විදිහටම ඔයත් එක්ක ආදරය ගැන ආදරෙන් කතා කරන්න ආයෙත් එනවයි කියන ඒ පොරොන්දු ඇතුළ තමයි මේ සමුගන්න ලෑස්ති වෙන්නේ. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් හොරා 3ක් අපි හරි ආදරෙන් ගත කරා. ඒ ගත කරපු කාල සීමාව හැම දවසකම වගේ අපේ මතකේ රැඳේවි. මම හිතනවා ඔයාගේ මතකේත් ඒ විදිහටම අපිත් එක්ක මේ ගත කරන හැම කාල සීමාවක්ම මතකයේ තියෙවි කියලා. ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම අපිට හරි ආඩම්බරයි ඔයාගේ ආදරණීය හදවත ගැන ඒක පරිස්සම් කරගන්න. අපිටත් ඒක අවශ්‍යයි. ආදරය ගැන ආදරෙන් කතා කරන්න, දේවල් එකතු කරගන්න.
1: එහෙනම් ගෙහෙල්ලෙන්නම් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. සුභ රාත්‍රියක්. මම මනීෂා.
0: මම හසිත.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

Fera. A suave aí, ecrã. A suave aí, tu. Supreme Radio. Maquiada.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ

සිනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: ජිගිචා

89.1 Supreme Radio. Supreme Radio.

A su nave hay Eka, a su nave hay Tuna. Supreme Radio. Magi Hunter.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක